0: ازرع في قلبك يقينا بأن ما كتبه الله لك سيأتيك في وقته، وما فاتك لم يكن لك. عندما ينام العالم يبقى الأمل مستيقظا يهمس، غدا قد يحمل لك ما دعوت به طويلا. يا رب إن كل إن كان في الغد خير لم نره فقربه إلينا، وإن كان في قلوبنا حزن لا يعلمه إلا أنت فبدله سكينة وفرجا، واجعل لنا من كل لين فجرا ومن كل دعاء إجابة.
1: وإلى هنا نأتي إلى نهاية برنامجنا لهذه الليلة، إلى أن نلقاكم في الأسبوع القادم عند السادسة مساء بتوقيت ملبون. هذه تحياتنا، وتصبحون على وطن.
2: The world at night on your local station, Plenty Valley FM.
3: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත්කමක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත්වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
4: Station sponsor.
3: වික්ටෝරියාව පුරා පවුල් සඳහා වයස අවුරුදු 3-4 කින්ට වැඩසටහන් සඳහා නොමිලේ සැපෙන කින්ට ලබා දේ. ඒ සඳහා කිසිදු සුදුසුකමක් අවශ්‍යතා නොමැත. නොමිලේ සැපෙන කින්ට සමග පවුල් වලට ස්වාධීන කින්ට සඳහා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගු පැය ළමා සුරකුම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ට සඳහා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ද සමග පවුල් වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ද පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබාගත හැකිය. සමහර පවුල් වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත ආයුධම් කරුවන්ගේ පසුබිම් ඇති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිදුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබාගත හැකිය. වික්ටෝරියානු රජය විසින් අනුමත කරන ලදී. මෙල්බන්
4: Station sponsor.

සුබ සන්ධ්‍යාවක්. අද ජූනි මාසේ 15 වෙනිදා සුපුරුදු සෙනෙහසින් සුපුරුදු ලෙංගතුකමින් ඔන්න අපි අදත් ආවා ඔබව සොයාගෙන ස්වර්ණ FM අරගෙන. FM තරංගමාලා 88.6 මෙල්බන් නුවරින් ඔබටත් අන්තර්ජාලයේ www.pbfm.org.au වෙබ් අඩවියෙන් ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල ඉන්න ඔබටත් ලංකාවේ උණුසුම් තොරතුරුත් ස්වර්ණමේගී රසකුත් කරපින්නාගෙන තමයි අදත් අපි අවදින් ඉන්නේ. මෙල්බන් නගරේ ඉඳලා මහද්දීප 6කට රටවල් 70කට ආදරයෙන් තිළිණ කරන ස්වර්ණ FM වැඩසටහන. අදත් පුරා දෙහෝරාවක් සතුටින් වගේම සෙනෙහසින් ඔබත් සමග ගත කරන්නට අපි සියල්ලෝම සූදානම්. සුපුරුදු වැඩසටහන් ගොන්නට අමතරව තවත් සුවිශේෂී වැඩසටහන් කිහිපයක් අද ස්වර්ණ FM රසවත් කරන්නට අප තෝරාගෙන තිබෙනවා. විශේෂයෙන්ම එළඹෙන බදු කාලය සමග ඔබ කොහොමද ඔබේ බදු නැවත ලබා ගැනීම ක්‍රමවත්ම සිද්ධ කරන්න කියලා අද අපි ඔබට කියලා දෙන්නට සූදානම්. එවිතරක් නොවේ තවත් අතිශය වැදගත් සමාජ සත්කාරයක් පිළිබඳවත් අපි අද ඔබව දැනුවත් කරනවා. 94.42111 ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ දුරකථන අංකය. වෙනද වගේම අදත් අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා ඒ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් යෝජනා එවිතරක් නොවේ චෝදනා මේ සියල්ලටම 04.68.277.886 04.68.277.886 අපේ මැදිරියේ ජංගම දුරකථන අංකය ඔබට පුළුවන් කෙටි පණිවිඩයක් අපට එවලා ඔබට අවශ්‍ය දේ අපට කියන්න. සහෘද ආරාධනාව එන්න රැඳෙන්න අපත් සමග මේ පුරා දෙහෝරාම සතුටින් වගේම සෙනෙහසින් මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට ආදරයෙන් අරගෙන එන ස්වර්ණමය වැඩසටහන ස්වර්ණ FM.

0: වෙලා හරියටම රෑ 8:11 ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව. මෙල්බර්න් නගරේ ඉඳලා මහද්වීප 6කට ආදරයෙන් අරගෙනෙන ස්වර්ණමය වැඩසටහන. රටේ තොරතුරු රසක් කතා කරන්නට තිබෙනවා. මිතුරන් රසක් අද මැදිරිය අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් සචින්ත.
1: අයිබෝන් පැතුම්, අයිබෝන් සීලුම් දිනාටම.
0: පසුගිය සතිය පුරාවටම ලංකාවේ දේශපාලනය බොහෝ උණුසුම් පුවත් මවන්නට මාතෘකාව බවට පත් වෙලා තිබුණා. මොනවද තොරතුරු වාර්තා වෙන්නේ සලේගෙන තමයි වැඩිපුරම කතා කරන්න බොහෝ දිනක් පෙළඹිලා හිටියේ.
1: ඔව්, ඇත්තට මම හිතන්නේ සලේ අපි හැමෝම දන්නා කර මේ වනටත් රඳවුම් භාරයේ තමයි සිටින්නේ. ඒ සම්බන්ධ විශේෂම තියෙන විශේෂයෙන්ම තියෙන ප්‍රතිරෝධය තමයි ඇත්තටම රඳවා ගැනීම ක්‍රමවේදය සම්බන්ධ විශේෂයෙන්ම පීටී අභිලතස්තවාදය මෙලැක්වේ පනත. එය එක ආකාරයට තමන්ට විරුද්ධවාදී මර්ධනය කිරීම සඳහා යොදා ගන්නවා කියන එක තමයි ඇත්තටම මෙහිදී ලැබෙන ප්‍රධානම චෝදනාව වෙන විපක්ෂයේ පැත්තෙන්. එසේම ඔවුන් කියන සලේට ඔහු විරුවෙක්, විශේෂයෙන්ම ඔහුට අවශ්‍ය කරන අවම මට්ටමේ මානවිකම් සම්බන්ධව සහ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියන එක. ඒ වගේම ඊට ප්‍රතිචාර දක්වීම මා දැක්ක පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී අමාත්‍ය විජයපාල ආනන්ද විජයපාල මහත්මයා ප්‍රකාශයක් කරමින් සිදු කරා මේ වනතෙක් විමර්ශනයන්හි ප්‍රගතිය සම්බන්ධව යම්කිසි කරුණු දැක්වීමක් ඉදිරිපත් කරා. මා මෙහිදී ඒක අධිකරණය මේ කටයුත්ත තිරෙන්ද නැවත කියන්නේ නැහැ. නමුත් ඔහු කරුණු දැක්වීමක් සිදු කරා මේ කරුණු විමර්ශනය හරහා මතු වෙලා තියෙනවා සහ තවත් විමර්ශන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය නිසා ඔහුව රඳවුම් බාර තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් කියන කාරණාව. ඒ වගේම මානව හිමිකම් සහ ඔහුගේ සිරකාරයේ රඳවුම් බාරයේ තියෙන ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව පරීක්ෂා කරලා වාර්තා ලබා දෙන්න කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ පත් කිරීම දක්වා සටන් කිරීමක් ඇතරම විමල වීරවංශ උදේකම් මම්බෙල මහත්වරුන් නම් ගිසත් අපි සාකච්ඡා කරා මතකයි. ගිසත් ඔවුන් උපවාසයක් ආරම්භ කරා සලේ මනිදා සලේ මහත්මයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව යම්කිසි මැදිහත්වීමක් කියලා යුතුයි කියන ද සම්බන්ධ. ඉතින් ඇත්තටම මේ වෛද්‍ය වාර්තාව සම්බන්ධ මණ්ඩලයේ පත් කිරීම මූලික කරගෙන ඔවුන්ගේ සත්‍යාග්‍රහය මේ වනට අවසන් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියට පරිශීලන කටයුතු පැවැත්වෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඇත්තටම අතිශයින්ම සංකීර්ණ අධිකරණමය කටයුත්තකට එහා ගිය දේශපාලන කාරණා බවට පත් වෙලා තියෙනවා. මං හිතන්නේ අපි අධිකරණය ක්‍රියාවලියකට තියෙන්න ඕන නරකම තත්ත්වයක් තමයි ඒක. විශේෂයෙන්ම අපි නීතිඥුන් හරියටත් අපිටත් කියන දෙයක් තව දකින දෙයක් තමයි විශේෂයෙන්ම අධිකරණ කටයුතු බොහොම ස්වාධීනව අධිකරණ නිලධාරීන්ට බලපෑමකින් තොරව පවත්වාගෙන යා යුතු කාරණාවක් කියලා. නමුත් දැන් මේ ආකාරයෙන් පාර්ශ්ව දෙකෙන්ම සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රධාන මාධ්‍ය හරහා මේ ඉතාමත් පුළුල් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් පාර්ශ්වයන් සලේ මේ වනට ප්‍රතිකාරය බවට පත් කළා. ඔහුට සමස්ත මේ පාර්ශ්ව ප්‍රහාරයේ වකිමත් පවරලා ඔහුට දඬුවම් පවා නියම කරලා තියෙන බව අපිට පෙන්වුම් කරනවා. ඒ වගේම අනිත් පාර්ශ්වය මතක පළ කරන්න ඇත්තට මේ ඉතාමත් පක්ෂග්‍රාහීව ඇමරිකාවේ FBI ආයතනයේ පවා සොයා ගැනීම නොහැකි වූ කරුණු මේ පක්ෂග්‍රාහී ආකාරයේ සොයාගෙන ඉතාමත් මේ එක් පුද්ගලයෙක් අරමුණු කරමින් ඔහු පසුපස ගිහින් රාජපක්ෂ කණ්ඩායම දඩයම් කිරීම තේමා කරගැනීමෙන් කරන ඉලක්කගත් දේශපාලන ක්‍රියාවලියක් හැටියට මේ සම්බන්ධව පාර්ශ්ව දෙකටම යම් කරුණු දක්වීම් දෙන්න. මම පොදුවේ මාධ්‍යයකට අපිට කියන්න තියෙන මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලිය තමයි වැදගත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට අධිකරණ නිලධාරීන් විශේෂයෙන් මේ සියලුම තත්වයන් අධිකරණයේ නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට බලපාන ඔවුන් සමාජයේ මැත්තේ සමාජයෙන් පීඩනය ඔවුන්ට දැනෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ තමයි අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා මේ පාර්ශ්වයන් දෙකම තම තමන්ගේ මේ මත නිර්වචන සාමේ අධිකරණ පරීක්ෂා සොයා ගැනීම සම්බන්ධව ඔවුන් මේ සමාජ මාධ්‍යවල දක්වන අදහස් පළ කිරීම අවම කරනවා නම් ඇත්තට මේක පරීක්ෂණය සාධාරණ ලෙසත් නිවැරදි ආකාරයට කිරීමට ඉවහල් වෙයි කියන එක.
0: ඔව්, සමාජ මාධ්‍ය තමයි මේ දවස්වල මුළු ලෝකයේ පුරාම මත පළ කරන ප්‍රධානතම මාධ්‍ය බවට පත් වෙලා තිබෙන්නේ. මේක ලංකාවට විතරක් පොදු කාරණාවක් නෙවෙයි සචින්ත. අපිට අද පේන ඕස්ට්‍රේලියාවේ පවා සමාජ මාධ්‍ය මේ දේශපාලනයේ උඩු යටිකුරු කරන්නට බොහෝ වෙහෙසක් දරනවා කියන කාරණාව. ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට පාස්කු ප්‍රහාරයේ විඳිතයන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි කියන තැන ඔබත් මමත් අපි හැමෝම ඉතාමත්ම උඩින් ඉහලින්ම ඉන්නවා. ඒට හේතුව තමයි ඒ අය තමයි මේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වුණේ. ඒ අයගේ ආදරණීයන් තමයි ජීවිතක්ෂයට පත් වුණේ. ඒ අයගේ ආදරණීයන් තමයි සදාකාලික ආබාධිතයන් බවට පත් වෙලා තිබුණේ. ඉතින් මේ කාරණා සියල්ලම නිසා අපි ඉතාමත්ම ඉහලින් විශ්වාස කරනවා පාස්කු ප්‍රහාරයේ බින්දිතයන්ට අත්‍යවශ්‍ය වශයෙන්ම යම්කිසි සාධාරණයක් ඉෂ්ට වේ යුතුයි කියලා. නමුත් දැන් මේ සිද්ධ වෙන්නේ ඒ දේද කියන කාරණාව තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේක දේශපාලනීකරණය වෙලා තිබෙනවා. මේ පාස්කු ප්‍රහාරය මේ වසර ගණනාව පුරාම දේශපාලනීකරණය වුණා. ඒ දවස්වල දේශපාලනීකරණ වුණා. අපි හිතමුකෝ සමහර විටකදී යම්කිසි කණ්ඩායමක් මේ පාස්කු ප්‍රහාරය භාවිතා කරන්නම් බලයට එන්න එතනත් දේශපාලනයක් යොදාගෙන තිබෙනවා. හැබැයි ඊට පස්සේ ආපු හැමෝම සහ විපක්ෂ පක්ෂ කණ්ඩායම් හැමෝම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ අපි ආපු ගමන් හොඳ පරීක්ෂණයක් කරනවා. මේ එකී මෙකී නොකී කාරණා කියමින් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හැමදාමත්ම කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම සත්‍යින්ද දැන් අපිට පේනවා මේ මොහොත වෙනකොටත් පාස්කු ප්‍රහාරය අතිශය දේශපාලනීකරණයකට ලක් වෙලා තිබෙනවා. සුරේෂ් සලේ මහත්මයාව අත්අඩංගුවට ගැනීමත් දේශපාලනයක් පිටුපස තියෙන කාරණාවක් කියන එක ඕනෑම කෙනෙකුට මේ මොහොතේ හිතෙනවා සහ හැඟෙනවා. ඉතින් මේ කාරණාව සමහර විටකදී කෙතරම් දුරට සත්‍යයක්ද අසත්‍යයක්ද කියන කාරණාව පිළිබඳ තමයි අපිට තිබෙන්නේ ගැටලුව. හේතුව තවමත් සුරේෂ් සලේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයට යොමු කරලා නැහැ. මම හිතන්නේ සත්‍යින්ත මේ වෙනකොටත් සුරේෂ් සලේව මේ පාස්කු ප්‍රහාරයේ යම් යම් කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට හෝ ඒ සම්බන්ධයෙන් චූදිතයෙක් විදිහට අධිකරණ ක්‍රියාමාර්ගයට යොමු කරලා නැහැනේ. තාමත් ඔහු ඉන්නේ ජනාධිපතිවරයාගේ රැඳවුම් නියෝග මත පොලිසිය යටතේ. පොලිසිය යටතේ ඔහු තාමත් සැකකරුවෙක් පමණයි. ඉතින් අපි දැකලා තියෙනවා පොලිසියට අල්ලාගෙන යන, එහෙම නැත්නම් අපේ වාසංකේ නම් කුදලගෙන යන බොහෝ පිරිස් නිදොස් වෙලා අපහු එනවා. සමහර අයට පොලිසිය කරන ක්‍රියාමාර්ග නිසා වැරදිකරු වෙන්නත් වෙනවා. ඉතින් පොලිසිය නෙමෙයිනේ වැරදිකරුද නිවැරදිකරුද කියලා තීරණය කරන්නේ. ඒක තීරණය කරන අධිකරණය. එතකොට සුරේෂ් සලේව අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි තවම?
1: ඇත්තටම මං හිතන්නේ ඒක තමයි මෙතන තියෙන අයිරෝනික. මං හිතන්නේ ජාතික ජනබල වේගයේ තිබ ප්‍රධානම සටන් පාඩයක් තමයි ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කරනවා කියන එක. ඉතින් මං හිතන්නේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත කියන්නේ ඇත්තටම අත්නොමතික පනතක්. ඉතින් ඒ හරහා යුද්ධයේ තිබිච්ච කාලය තුල අපි දකිනවා ඒ වගේ කාලයත් සමහර අවස්ථාවලදී පුද්ගලයන්ගේ නිදහස සහ අයිතිවාසිකම් සීමා කිරීම සිද්ධ වෙනවා. ඉතින් එහා මේ ආකාරයෙන් ඒ කාලයේ තිබ්බ තත්වයන් මත ඇතිකරව පනතක් මේක. ඒ හරහා පිළිගන්න වෙන බොහොම පැහැදිලිව පුද්ගලයන්ගේ නිදහස සහ අයිතිවාසිකම් සීමා වුණා මේ පනත හරහා කියන එක. ඉතින් එම තත්ත්වය දිගින් දිගටම ආණ්ඩුව විසින් පවත්වාගෙන ආවා විවිධාකාර සාධාරණ කිරීම් මත තමන්ගේ රජයන්ට එහෙම නැත්නම් තමන්ගේ පාලනය විරුද්ධව ක්‍රියාකාරීන් මර්ධනය කිරීම. අපි දකින මේ මොහොත වලටත් විශේෂයෙන්ම

0: वार यापनेय प्रदेशे ईलम थेमा සහිත ගීත ගායනා කර තරුණයෙක් රඳවම් භාරය තිබී ඊට කලින් අපිට මතකයි නීතිඥවරයෙක් රඳවාගෙන හිටියා ඒත් පාස්ක පහරය සම්බන්ධව දවස් ගණනාවක් ඒ වගේම විවිධ පුද්ගලයන් විවිධාකාරී කාලීන කාලෙන් කාල රඳවාගෙන හිටියා ඉතින් මේ මොහොත ඒ කොමන රඳවා ගැනීම සම්බන්ධවත් අපිට තියෙන විචනය තමයි අධිකරණ ක්‍රියාවලියට පරිබාහිරව සිදුවන අත්නොමතික ක්‍රියාවලියක් හරහා සිදුවන පුද්ගල නිදහස් සීමා කිරීමක් කියන එක ඉතින් ඇත්තටම මම හිතන්නේ මේ මොහොත වන විට මේ පනතට පක්ෂව සහ විපක්ෂව හිටපු බොහෝ දෙනෙක් මේ පනත අහෝසි කිරීම කියන එක තමයි ඇවිල්ලා තියෙන එක පත් වෙලා තියෙන සූර්ය සලේ මේ සිදුවීම් හරහා මොකද අපි දකින මේ හරහා මේ පනත හරහා ගොඩක් දුරට අඩත්තේට්ටම් වලපත් උනේ නැත්නම් මේ පනත හරහා ගොඩක් දුරට සීමා කිරීම වලපත් වෙච්ච කණ්ඩායම හැම වෙලාවෙම විපක්ෂ කණ්ඩායම දැන් මේ මොහොතේ විපක්ෂය ආණ්ඩු පක්ෂය ඔක්කොටම මේ ප්‍රශ්නය බාටපත් වෙලා තියෙන ඉතින් ඇත්තටම නීත්‍යානුකූලව තමයි සුරේෂ් රඳවාගෙන සිටින්නේ තස්තවාදව නැක්වී පනත රජනාධිපතිරයාගේ නියෝගයක් මත හැබැයි මෙතන ගැටලුව තමයි ඒ නීත්‍යානුකූල තත්වය කෙතෙක් දුර නීත්‍යානුකූලද කියන එක ඒ වගේම කෙතෙක් දුරට ඒක අපි දකින ආකාරයට පුද්ගල ඓතිහාසිකම් සම්බන්ධව ගැටලුවකද කියන එක ඉතින් මම හිතන්නේ මේ මොහොත වන විටත් ඔබ කිව්ව ආකාරයට සුරේෂ් සලේ සැකකරුවෙක් ඒ වගේම ඔහු ඇත්තට විමර්ශනය කටයුතු පහසු කිරීමේ අරමුණින් තමයි තවදුරටත් අදවාගෙන පවතින්නේ. ඉතින් ඒ සම්බන්ධව මේ මොහොතේදීත් අධිකරණ ක්‍රියාවලියකට ඍජුව ඔහු සම්බන්ධ කිරීමක් වෙලා ඉදිරියේදී පොලිසිය බීවාර්තාවක් සහ මගින් හෝ වෙනත් වාර්තා මගින් ඔහු සම්බන්ධ කිරීම කරා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව හරහා වූ අවශ්‍ය කරන නඩු කටයුතු අවශ්‍ය කරන ඒ චෝදනා ගොනුකිරීම සිදු කරා. ඉතින් එතෙක් මේ අත්නොමතික ආකාර අදවා ගැනීම සම්බන්ධ තමයි මම හිතන්නේ සමාජය තුළ කතිකාවක් ඇති වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒක නීතිය හරහා සිදු වුණත් පීතස්වාදී පනතේ දෙන අනීතික භාවය මතුවෙච්ච අවස්ථාවක් හිට තමයි මට මේ වෙලාවේ සඳහන් කරන්න තියෙන්නේ.
1: ඔව් මේ වෙනකොට සුරේෂ් සලේ මහත්මයාගේ බිරිඳත් නීතිඥවරුනුත් රහස් පොලිසියෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා සුරේෂ් සලේව බලන්න හැමදාම යන්න අවසර ලබා දෙන්න කියලා. ශානි අබේසේකර රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලිපියක් මගින් සලේ මැතිනියට දැනුම්දීමක් කරලා තිනවා අපිට එහෙම කරන්න බෑ. සතියේ එකපාරක් පමණයි ඔබටත් ඔබගේ නීතිඥවරුන්ටත් ඔහු බලන්න යන්න පුළුවන් කියලා. ඒ ලිපියට පිළිතුරු ලිපියක් සපයමින් දැඩි ලෙස දැඩි ස්වරයෙන් සුරේෂ් සලේගේ එම බිරිඳ ලියලා තියෙනවා නෑ ඔබ මේක අනිවාර්යයෙන්ම අපිට කළ යුතුයි ඒක ඔහුගේ ඓතිහාසිකම මූලික ඓතිහාසිකමක් මානව ඓතිහාසිකමක් කියන කාරණාව. සචින්ත මේ ඉතාමත්ම කෙටියෙන් විනාඩි කිහිපයකින් මට දැනගන්න කාරණාවක් තිබුණා ඔබ ලංකාවේ නීතිඥවරයෙක් විදිහට වැඩ කටයුතු කරපු නිසා සහ ලංකාවේ පොලිසියත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක් නිසා අපිට වඩා දැන් අපි චිත්‍රපටිවලදීනේ දකින්නේ සැකකරුවේ කල්ලා ගියාම බාල් කෙල්ලලා පහර දෙනවා එහෙම නැත්නම් ගුද මාර්ගයට යමක් ඇතුළු කරනවා එහෙම නැත්නම් අඩන්තේට්ටම් කරනවා කලිසම් ගලවනවා සත්තු ඇඟට දානවා මේ වගේ දේවල් අපි අර ත්‍රාස ජනක චිත්‍රපටිවල වගේ දැකලා තියෙනවා සහ දකුණු ඉන්දියානු චිත්‍රපටිවල වගේ අපි ඒවා නිතරම දකිනවා සහ 88 89 දී අපිට අහලා තියෙනවා ඕවා වෙලා තියෙනවා දෙපාර්ශවයෙන්ම මේ මොකක් ධර්ම චක්‍ර කරකවනවා පඩ පස පැත්තට ඉස්ලෝම් බට දාලා කම්බි කණු යවන මේ අපි අහලා තියෙනවා. හැබැයි මේ දැන් එහෙම දේවල් සිද්ධ වෙනවද? මොකද සුරේෂ් සලේගේ මේ කතාවත් එක්ක මේක ප්‍රබන්ධයක්ද එහෙම නැත්නම් ඇත්තටම පොලිසියට යම් කිසි සැකකරුවෙක් අල්ලාගෙන ගියාම ඔය විදිහට වද දීලා පහර දීලා ප්‍රශ්න කරනවද? ඒක ට නීතියක් නැද්ද පොලිසියට එහෙම කරන්න පුළුවන්ද?
0: පළවෙනිම කාරණා නීති රාශියක් තියෙන පොලිසියට කිසිම ආකාරයක ශාරීරික පීඩනයක් අඩත්තේට්ටම් පහර දීම් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ප්‍රායෝගික තත්ත්වය අපි දැකලා තියෙන විශේෂයෙන් දැන් මේ මොහොතදී අපි දකිනවා සුරේෂ් සලේ කියන්නේ මේ ජනරාවරයේ හමුදා ඉහළ නිලධාරියෙක් ඔහු රටක රටේ ප්‍රධානම නිලයක් රටේ දූරාවලිය ගත්තත් ඒ දූරාවලියේ මුල් 100 තුල තියෙන දූරාවලියේ තියෙන තනතුරක් දරපු පුද්ගලෙක් ආරක්ෂාව සම්බන්ධව ඉහළම වකිමක් දරපු පුද්ගලෙක් එහෙම පුද්ගලයෙක් පොලිසිය භාරයේ ඉඳද්දි පවා යම් යම් ආකාරයකට සැකසංකා සහිත ඒ වගේම දේවල් වෙනවා කියන අපිට දැනෙනවා. ඉතින් ඇත්තම කාරණාව ප්‍රායෝගික භාවිතය ඇතුළත ලංකාවේ ඉන්න සමහර හොරු ඉතින් ඇත්තටම පොලිසිය සාමත් විශ්වාස කරන හොරු ඇත්ත කියන නම් ඉතින් මොකක් හරි ආකාරයට අඩත්තේට්ටම් කළ යුතුයි කියන එක. ඉතින් ඒ වගේම පොලිසිය ඇතම් ප්‍රශ්න කිරීම විශේෂයෙන්ම රඳවාගෙන ප්‍රශ්න කිරීම අපි දකිනවා විශේෂයෙන්ම දුර බැහැර පොලිස් ස්ථානවල සිවිල් බලය සමාජ බලය සහ විවිධාකාරයේ සම්බන්ධකම් අඩු පුද්ගලයා යම් යම් වැරදිවල අපි කියන වැරදි ෆ්‍රේම් කරනවා විශේෂයෙන්ම පොලිසියේ සම්බන්ධ ලොකුම චෝදනාවක් තමයි විදාකාමම පෙනී සිටලා තියෙන අවස්ථාවක අඟුලාන ප්‍රදේශයේ කාන්තාවකට ඒ පොලිසිය නිලධාරී අනවශ්‍ය ආකාරයේ යෝජනා කරා ඒ ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒ තිබ්බ කේන්තියට පොලිසිය නිලධාරීන් කරේ මොකද්ද? ඇයට කුඩු පාර්සලයක් දැලා ඒව පොලිස් රත්පාරක් බාට අරගෙන ඒ වෙනුවට කඩු කටුත්ත ආරම්භ කළා. ඒ හිරේ උපදී අතරම ඒ පළවෙනි අවස්ථාවේදී චූදිතය බඩ පත්වලා ඒ මහේස්ත්‍රාත් සහ මහාධිකරණ ක්‍රියාවලියෙන් පසු ඇය සිරගට නියම වෙනවා, දඬුවම් විඳින. ඊට පස්සේ ඒ අභියාචනාධිකරණයේ අභියාචනය කරහා තමයි ඒව අපි එළියට ගන්න. ඉතින් ඒ වගේ ඕනතරම් හේතු තියෙනවා. ඒ වගේ කුඩුප කට්ටයක් දාන එකකේ සිට ඒ වගේම ශාරීරික අඩත් තෙට්ටම් වලට සාකි වෙනස් කිරීම වල විශේෂම පිටගෙන දැක් තමයි ඇතම් කාරණාවලදී පොලිසියට අවශ්‍ය වෙන මොකක් කර සැකකාරයක් හොයාගන්න මේකට. එතකොට එහෙම එකක් හොයාගන්න බැරි නම් පස්සේ පොලිසිය කරන අතර වුණ කාවාරි අහිංසක මිනිස්සෙක් සැකකාරයක් කරලා ඔහු වැරදිකාරය කරලා ඔහු කරා පාපොච්චාරණ ලබාගෙන ඒකට ගැළපෙන සාක්ෂි හදලා අවශ්‍ය කරන අවස්ථාවල ඕනතරම් අපි අධිකරණ දැකලා තියෙනවා. ඕනතරම් ඒක අද තව දුරටත් අධිකරණය තුළ ඕනෑම වරදක් සාධාරණ සැකෙන් ඔබ්බට ඔබ්බවීම අතිශය වැදගත් වෙන නිසා පොලිසිය ඉදිරියේ කරන පාපොච්චාරණයන් අධිකරණයේ සාක්ෂි අටියට බාරගන්නේ නැත්තේ. මොකද එහෙම සාක්ෂියට බාර ගන්න නීතියක් තිබුණා නම් පොලිසිය මීට වඩා තමන්ගේ අධිකාරී බලය අහිංසක සැකවන්ට රිහව පාවිච්චි කරලා තමන්ට තමන්ගේ රාජකාරිය පහසු කර ගැනීම කටයුතු කරනවා. ඉතින් ඒ දේවල්
1: දැන් මේ ලංකාවේ පොලිසියට අපි කරන ප්‍රකාශ සහ පාපොච්චාරණ වගේ දේවල් අධිකරණයට බලපාන්නේ නැද්ද? ඒවා අධිකරණය පිළිගන්නේ නැද්ද?
0: ඒක ආකාර කාරණා දෙක. පළවෙනිම කාරණා තමයි අධිකරණයට සාක්ෂි නීතිය යටතේ සාක්ෂියක් හැටියට යම්කිසි පොලිස් ප්‍රකාශයක් බලපැවැත්වෙන්න නම් අපි කියනවා මේක මේ අනුකූල කරගන්න නම් අනුකූලතාවය අනුකූල කරගන්න ඒක ASP-වරයෙක් කියන ASP සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඉදිරිපිට හෝ ඊට ඉහළ නිලධාරියෙක් ඉදිරිපිට කරපු සාක්ෂි පාපොච්චාරණයක්
1: සමහරට ඒවා භයානකයි.
0: ඕ පාපොච්චාරණ හේතුයි. එහෙම නැතුව සාමාන්‍ය අපි දැන් පොලිසියෙදී මූලික පැමිණිල්ල තියෙනවනේ. මූලික පැමිණිල්ල වෙන්න පුළුවන්. ඒතකොට මූලික මූලික සිදුවීම් සම්බන්ධන ප්‍රකාශය වෙන්න පුළුවන්. ඒ ප්‍රකාශයේ ඒ ප්‍රකාශය හැටියටම සාක්ෂියක් හැට අධිකරණයට අනුකූල කරගන්න බෑ. නමුත් ඒ ප්‍රකාශයේ තියෙන කරුණු අධිකරණය තුල දෙන සාක්ෂියට අනුකූල විය යුතුයි. තමයි තවත් උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් අපි කියමුකෝ අපිට චෝදනා මම ගිල පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා පැතුම් දෙරිහිව පොලිසියල පැතුම් මෙහෙම මට හම්බුණා මේ මෙතන පාර ගාවදී මට පැතුම් ගැහුවා. මම ඒක තමයි මේ පොලිස් පැමිණිල්ලට ඉදිරිපත් කරන්නේ. පැමිණිල්ල මම කියනවා මෙහෙම මෙහෙම මෙහෙම මම ගැහුවා මෙහෙම කරා. ඒතර පැතුම් පොලිසියල පාපොච්චාරණයක් කරනවා මේ මම ගැහුවා තමයි කියන එක. ඒ පාපොච්චාරණය පැතුම්ට ඕන නම් පුළුවන් අධිකරණයට ගිහිල්ලාගෙන මම මෙහෙම කිව්වේ මට බය කරා මට කියන්න කිව්වේ මම කිව්වා කියලා. එතකොට පැතුම් පොලිසියේදී කරපු පාපොච්චාරණය සාක්ෂියක් හැට පිළිගන්නේ නැහැ. හැබැයි මම කරපු පැමිණිල්ල තියෙනවනේ. මම පැමිණිල්ල කියද මේ හවල් පාර ගාව මෙන්න මේ වෙලාවට මේ කරුණු මත ගැහුවා. උදාහරණයක් අපි කියමුකෝ දැන් මම ප්‍රකාශයක් කරනවා පෙරේදා ඒ කියන පාර ගාව හතහමාරට විතර ගැහුවා. මෙතන ලයිට් එකක් මම දැක්ක පැතුම්ගේ මූණ තමයි ඔකද ප්‍රකාශ. ඒතර නීතිචිවරය අහනවා ගැහුවේ දවස මොකද කොහොමද පැතුම්ගේ මූණ දැක්කේ කියන එක. එතකොට මූණ දැක්කේ හඳ එළියෙන් ගත්තා ලයිට් එකෙන් කියන. එදා හඳ එළිය දෙන්නම් අමාවක දවසක් වුණා හඳ එළිය තියෙන්නේ දෙන්නේ නැහැ. ඔය වගේ උසාවි දෙන සාක්ෂිය පොලිසිය දෙන ප්‍රකාශ සමග අපි කියන ඒක මේ සමාන විය යුතුයි. එතකොට ඒ ප්‍රකාශයක් හැටම අනුකූල කරගන්නේ නැහැ අධිකරණය. හැබැයි ඒ සාක්ෂි දෙක අතර සමානකමක් තිබිය යුතුයි. එතකොට මේ ප්‍රකාශය සහ උසාවියේ සාක්ෂිත පරස්පරයක් තිබ්බොත් අපිට පුළුවන් අධිකරණයේදී නීතිඥවරුන් හැටියට පරස්පරතාව ලකුණු කරන්න. ඒ කියන්නේ මේ ප්‍රකාශය පැමිණිල්ල දාලා තියෙන මෙහෙම දැන් මේ සාක්ෂි කියන්නේ මෙහෙම. එතකොට පැමිණිල්ල කියව පැමිණිල්ල සාක්ෂිදී ඒ විදිහට කියාගන්න බැරි වෙන්නේ මේ බොරු පැමිණිල්ලක් දාලා තියෙන්නේ. අන්න ඒ ආකාරයෙන් නඩු කටයුතු කණු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාපොච්චාරණයක් නම් ඉතින් 100ට බොහෝ ප්‍රමාණයක් සත්‍ය නෙමේ බොහෝ වෙලාවට වෙන්නේ. ඉතින් නමුත් සමහර කාලෙදි මම මැරුවා මරපු කේන්දරේ මම එහෙම අවස්ථාවක් උන්ට දැකලා තියෙනවා. පොලිසිය ඉතින් සාමාන්‍ය ප්‍රශ්න කිරීම බොහොම පක්ෂග්‍රාහී විදිහට සිද්ධ වෙන නිසා ඔයාලට තේරෙන්න ඕනතරම් මේ මේ මේ මේ මොහොත වෙනකොට ඒ වගේ දේවල් ලංකාවේ කොහෙද පොලිසිය වෙනවා ඇති.
1: නමුත් ඔස්ට්‍රේලියාව වගේ රටක ඔබ පොලිස් අත්අඩංගුවට පත් වුණොත් හෝ පොලිසිය පරීක්ෂණයකට භාජනය කළොත් එහෙම ඔබට පුළුවන් කිසිම දෙයක් නොකිය ඉන්න සහ ඔවුන් ඔබට දෙනවා යම් කිසි මේ චොයිස් එකක් දෙනවා ඔබ මේ පිළිබඳව යමක් කියනවද එහෙම නැත්නම් ඔබට පුළුවන් නොකිය ඉන්න මොකද ඔබ යමක් කිව්වොත් එහෙම ඒක උසාවියේදී සාක්ෂියක් විදියට පිළිගැනෙනවා කියලා. ඔබට පුළුවන් ඔබට අවශ්‍ය නම් නීතිඥවරයෙක් මේ සඳහා ලබා ගන්න නීතිඥවරයෙක් එක්ක කතා කරලා ඔබට උලම් ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. මම හිතන්නේ ලංකාවේ තරම් කාරණයක් ප්‍රායෝගිකව සිද්ධ කරනවා කියලා දෙකක් තුනක් ඇනලා අවශ්‍ය දේ ලබා ගන්නවා.
0: ලංකාවෙත් ඒ ලංකාවෙත් ඕනනම් කිසි ප්‍රකාශයක් නොදී ඉන්න පුළුවන්. ඒ නොදී ඉන්න පොලිසිය දෙන්නේ කොහොමද ප්‍රකාශයක් ගන්න අවශ්‍ය කරන විදියට පොලිසිය කටයුතු කරන මොනතරම් උදාහරණ අපි දැකලා තියෙනවා. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තමයි මේ වුණත් ඒ එම ක්‍රියාවලිය පටන් ගන්න කලින් තියෙනවා මම හිතන්නේ මේ මේ මේ විදාකර තත්ත්වයන් තිබගෙන මම රෙකෝඩින්ග් එක තියෙන්න ඕනේ නිලධාරීන් යම් කිසි අවම ප්‍රමාණයක් ඉන්න ඕනේ එතකොට CCTV කැමරා තියෙනවා ප්‍රශ්න කරන කාමරේ සම්බන්ධව යම් කිසි නිර්ණායකයන් තියෙනවා ඉන්න අනුකූල තමයි සාක්ෂි ගන්න ඉතින් ලංකාවේ තියෙන පහසුකමුත් සාපේක්ෂව ඒ ආකාර නිර්ණායකයන් සහිත මම හිතන්නේ කෝට් රූම්ස් හරි පොලිස් රූම්ස් හරි හැම පොලිසියම ඇත්තෙත් නැහැ ලංකාවේ දෙන කේස් ලෝඩ් එකත් එක්ක ගත්තන් පස්සේ ඒ වගේ දෙයක් කරන්නත් ඉතින් මම හිතන්නේ ප්‍රායෝගිකව පුළුවන්. ඉතින් අපේ කට්ටිය දන්න විදිහට කොහොමද ප්‍රකාශ කරන්න තමයි කරන්නේ.
1: ඔව් සුරේෂ් සාරේ මහත්මයාගේ අත්අඩංගුවට පත් වීමත් ඔහු රඳවා තබා ගැනීම සමග මේ වගේ නෛතික ගැටලු රැසක් රට පුරාම කතාබහට ලක් වෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳවත් ඔබව දැනුවත් කරන්නට තමයි මේ කතාව ඇදලා ගත්තේ.

සුබ සන්දාවක් මහත් විප හයක් පුරා රටවල් 76ක් පුරා විහිදලා ඉන්න ස්වර්ණ FM ශ්‍රාවකයන්ව මගේ සෙග්මන්ට් එකට සුපුරුදු ආදරෙන් සුපුරුදු ලෙන්ගතුකමින් පිළිගන්නවා. මම රසි. හැමදාම වගේ මම අදත් කතා කරන්න යන්නේ කාන්තාවන් ගැන, දරුවන් ගැන. විශේෂයෙන්ම පිටරටවල ජීවත් වෙන කාන්තාවන් විදිහට, අම්මලා විදිහට අපිට තියෙන චැලෙන්ජ් එකක් තමයි දරුවන් උත්සමා කරගන්න විදිය. ලංකාවේ ජීවත් වුණත් එක චැලෙන්ජ් එකක්. හැබැයි අපි හැදුණු වැඩුණු පරිසරයේ, අපි හැදුණු වැඩුණු මිනිසුත් එක්ක, අපි හැදුණු වැඩුණු සිස්ටම් එකත් එක්ක යනකොට අපිට ලෙහෙසියක් පාසුවක් තියෙනවා. හැබැයි පිටරටක ජීවත් වෙනකොට, ස්පෙෂලි ෆස්ට් ජෙනරේෂන් මයිග්‍රන්ට්ස්ලා වුණාම අපිට එක චැලෙන්ජින්. මොකද අපි මේ සිස්ටම් එක ත්‍රූ ගිහිල්ලා නැහැ. අපිටත් මේ කල්චර් එක, මේ පරිසරය අලුත් අත්දැකීමක්. ඉතින් ඒක ඇතුලේ කොහොමද මේ දරුවන් හොඳින් හදා වඩා ගන්නේ, උස්මහත් කරගන්නේ, සහ මෙයාලට කොහොමද අපි හොඳ අධ්‍යාපනයක් දීලා යහපත් මිනිසුන් බවට, යහපත් පුරවැසියන් බවට පත් කරන්නේ. ඒකේ ලොකු චැලෙන්ජ් එක තමයි අපිට තියෙන දරුවන් අපේ කල්චර් එක, ඒ කියන්නේ ලංකාවේ කල්චර් එක, ලංකාවේ පරිසරය දන්නේ නැහැ. අපි මෙහි පරිසරය, මෙහි කල්චර් එක හරියටම දන්නේ නැහැ. ඉතින් අපි දරුවන්ට අපේ ලංකාවේ අපි දන්න දේ කියලා දෙන්න ගියාම එතර පොඩි ගැටුමක් හටගන්නවා. මොකද දරුවන් දන්නේ, දරුවන් දකින්නේ අපි මේ දැනට ජීවත් වෙන එයාලා ඉපදුණු රටේ පරිසරය, ඒ රටේ කල්චර් එක. එයාලා ආශ්‍රය කරන්නේ මේ රටේ ජීවත් වෙන, මේ රටේ ඉපදුන, මේ කල්චර් එකේ දරුවන්. අපි ව අපේ අම්මලා තාත්තලා හැදුව විදිහට අපිට දරුවන් හදන්න බෑ. ඒකට හොඳම උදාහරණයක් මං කියන්නම්. ලංකාවේදී නැත්තම් සවුත් ඒෂියන් කල්චර් එකේදී දරුවන්ට අපිට තදින් ඉන්න පුළුවන්, දඬුවම් කරන්න පුළුවන්, බනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් අපි කරන්නේ දරුවන්ව යහමගට ගන්න එක. ඒ වුණාට මේ බටහිර රටවලට දරුවන්ට එහෙම දඬුවම් කරන්න බෑ. මේ වගේ රටවල තමන්ගේ දරුවට වුණත් යහපත් චේතනාවෙන් දඬුවමක් දුන්නත් ඒක වැරැද්දක් විදියට ගැනෙනවා, අපරාධයක් විදියට ගැනෙනවා. ඉතින් ඒක නිසාම මේ බටහිර රටවල නැත්තම් දියුණු රටවල පේරෙන්ටින් කියන එක හරිම සොෆ්ට් පේරෙන්ටින් විදියට තමයි යන්නේ. ඒ නිසාමද මන් දන්නේ නැහැ, සමහර අවස්ථාවල දරුවන් නොමග යන අවස්ථාව වැඩි වෙලා තියෙනවා. මේක කතා කරන්න තව නිමිත්තක් උනේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක ළඟදී පාස් වුණ බිල් එකක්. ඒකට කියන්නේ ඇඩල්ට් ක්‍රයිම්, ඇඩල්ට් ටයිම් බිල් එක කියලා. මේක ඔස්සේ ඇඩල්ට් වැරදි, ඒ කියන්නේ වැඩිහිටියන්ට, වැඩිහිටියන් වගේ අපරාධ කරන අයට වැඩිහිටියන්ට දෙන දඬුවම් ලබා දෙනවා. මෑත කාලයේ ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ මේ යූත් ගැන්ග්ස් වලින් කරන අපරාධ සිද්ධි ඉහළ යාම පිළිබඳ ගොඩක් අවධානය යොමු වුණා. මේ කල්ලිවල සමාජිකයන් උනේ අවුරුදු 10ත් 18ත් අතර වයස්වල ඉන්න දරුවන්. මෙයාලා කරන අපරාධ අතර තියෙනවා කාර් හොරකම් කරන එක, නිවාස වලට කඩා වැදිලා බඩු හොරකම් කරන එක, කොල්ල කන එක, නැත්නම් ආයුධ භාවිතා කරමින් සිදු කරන අපරාධ නැත්තම් ප්‍රහාර. පොලිස් වාර්තාවලට අනුව 2025 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ විතරක් වාහන පැහැර ගැනීම් වලින් 57% විතර සිදු කරලා තියෙන්නේ අවුරුදු 18ට අඩු තරුණ අය. පොලිසිය කියන විදිහට දවසකට සාමාන්‍යයෙන් එයාලා තරුණ කල්ලි සමාජිකයන් 4 දෙනෙක් විතර අත්අඩංගුවට ගන්නවා. සමස්තයක් ලෙස ගත්තම තරුණ අපරාධ සිදුවීම් සංඛ්‍යාව වසර 15කට වැඩිම මට්ටමකට මේ කාලේ ඇවිල්ලා තියෙනවා. මේ පොලිසිය සහ අනිත් බලධාරීන් පවසන විදිහට බොහෝ අවස්ථාවල මෙම අපරාධ වලට සම්බන්ධ වන්නේ නැවත නැවතත් අපරාධ කරන අය. ඒ කියන්නේ රිපීට් ඔෆෙන්ඩර්ස්ලා. ගොඩක් විශේෂඥයන් කියලා දෙන විදිහට නම් තරුණ අපරාධ වර්ධනයට පවුල් අස්ථාවරතාව, පාසල් අත්හැරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම්, සමාජ මාධ්‍ය බලපෑම් සහ ආර්ථික සමාජීය අභියෝග වගේ කරුණු දායක වෙනවා.
ඉතින් මේ වගේ තත්වයක් යටත යටතේ තමයි මේ වගේ තත්වයකට ප්‍රතිචාර විදිහට තමයි වික්ටෝරියා ප්‍රාන්තයේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මේ ඇඩල්ට් ක්‍රයිම් ඇඩල්ට් ටයිම් කියන නීතිමාලාව හඳුන්වලා දුන්නේ. ඉතින් මේ නීති හරහා අර ඉස්සෙල කිව්වා වගේ අපරාධ කරපු අය එයාලට වැඩිහිටියන්ට දෙන දඬුවම් දෙනවා. ඔස්ට්‍රේලියාව

බටහිර රටවල මම ඉස්සෙල්ලා කිව්වා වගේ දරුවන්ට අධික නිදහසක් තියෙනවා. ළමා අයිතිවාසිකම් පිළිබඳ නීති රීති වැඩි. ඒ නිසාම ඇතැම් දරුවන් දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ඉන්නේ. ඉතින් මේ රටවල කුඩා කාලයේම වැරදිමකට යොමු වන දරුවන්ට ළමා අයිතිවාසිකම් කියන ආවරණය තියෙන නිසා දැඩි විනයක් පැනවීමට දෙමාපියන්ට බැහැ. දරුවන්ගේ වැරදි වලට දඬුවමක් විදියට දෙන්න පුළුවන් ටයිම් අවුට් එකක් දෙන එක. නැත්තම් ඔය ස්ක්‍රීන් ටයිම් එක අඩු කරනවා වගේ දේවල්, නැත්තම් කතා කරලා විසඳලා දෙන්න පුළුවන්ද කියලා බලන එක. ඉතින් බොහෝ අපරාධ විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් සහ නීතිශාස්ත්‍රීය විද්‍යාඥයන් කියන්නේ ලිහිල් දෙමාපියන්, ඒ කියන්නේ සොෆ්ට් පේරෙන්ටින් වගේ දේවල් නිසා මේ තරුණ අපරාධ වැඩි වෙලා තියෙනවා කියලා. පරීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙනවා දෙමාපිය අධීක්ෂණයේ අඩුවීම, පාසල් පැමිණීම සහ යාළුවන්ගේ සම්බන්ධතා පිළිබඳ දෙමාපියන්ගේ අවධානය අඩුවීම, ගෙදර ඇතුලේ නීති සහ සීමා නොතිබීම, පවුලේ තියෙන ගැටුම් වගේ දේවල් නිසා දරුවන් මේ වගේ අපරාධවලට යොමු වෙනවා කියලා. අපේ ආසියාතික දරුවන් හදාවඩා ගැනීමේ ක්‍රමයේ තියෙන්නේ ප්‍රිවෙන්ෂන්. ඒ කියන්නේ දරුවෙක් වැරදි මගකට නරක මිතුරන් ඇසුරට හෝ මත්ද්‍රව්‍යවලට යොමු වෙන බව පේනකොට දෙමාපියන් ගුරුවරුන් දැඩිව මැදිහත් වෙලා එයාලා එතනින් මුදා ගන්නවා. අනිත් එක තමයි ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු සමාජය තුළ දරුවන් හැදීම පවුලකට සීමා වෙච්ච වගකීමක් නෙවෙයි. ඒක ආගමික සංස්කෘතික වටිනාකම් එක්ක බැඳුණු ගැඹුරු ක්‍රියාවලියක්. විශේෂයෙන්ම බෞද්ධ ආභාෂයේ ශ්‍රී ලාංකික දෙමාපියන්ට සැලකිය යුතු බලපෑමක් කරලා තියෙනවා. මොකද මෛත්‍රිය, කරුණාව, ඉවසීම හා සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම වැනි බෞද්ධ ඉගැන්වීම් දරුවන්ගේ චරිත සංවර්ධනය සඳහා මූලික පදනමක් විදිහට සලකනවා. දරුවන් අනුන්ට ගරු කරන එක, සත්‍යවාදී වීමට සහ වගකීම් සහිත පුද්ගලයන් ලෙස වර්ධනය කරවීමට දෙමාපියන් උත්සාහ ගන්නේ මෙන්න මේ සංස්කෘතික රාමුව ඇතුළේ ඉඳගෙන. ඒ වගේම තමයි ලංකාවේ පවතින මේ විස්තෘත පවුල් ආකෘති, ඒ කියන්නේ ආච්චිලා සීයලා, එතකොට නැන්දලා මාමලා, මේ ඔක්කොම දරුවන්ගේ වර්ධනයට සහ රැකවරණයට, ඒ වගේම මග පින්වීමට බලපානවා. මං ඉස්සෙල්ලා කිව්වා වගේ දරුවෙක් හදන එක ලංකාවේ සමාජයේ සාමූහික වගකීමක්. ඉතින් මේ සමීප පවුල් බැඳීම් දරුවන්ට ආරක්ෂිත හා සමාජීය වශයෙන් ශක්තිමත් පරිසරයක් ලබා දීමට උපකාරී වෙනවා. හැබැයි මේකේ සමහර දෙමාපියන් දරුවන්ව යහමගට ගන්න ඕනේ කියලා සිදු කරන දැඩි කායික හිංසා තියෙනවා. ඒ වගේම තමයි අධික පාලනය නිසා දරුවන් තුළ දැඩි බියක්, කෝපයක් සහ අඩු ආත්ම අභිමානයක් ඇති වෙන්න පුළුවන්. මේක දරුවන්ගේ නිරෝගී කායික සහ මානසික වර්ධනයට බලපාන. ඒ වගේ දේවල් වැළැක්වීමට ප්‍රමාණවත් නීති හෝ තිබෙන නීති නිසි පරිදි ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් ලංකාවේ නැහැ. ඒ වගේම තමයි නවීන සමාජයේ ඇති අභියෝග නොසලකා හරින්නත් බෑ. අධ්‍යාපනික ජයග්‍රහණ සඳහා තියෙන දැඩි තරඟකාරීත්වය, සමාජ අපේක්ෂාවන්, ඩිජිටල් තාක්ෂණයේ බලපෑම් වගේ දේවල් නිසා දෙමාපියන්ට නව ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවලා තියෙනවා. ඒ වගේ පසුබිමක් ඇතුළේ සාම්ප්‍රදායික වටිනාකම් සහ නවීන දැනුම අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඉතින් එහෙනම් නූතන ලෝකයට ගැලපෙන මැද මාවත අපි තෝරගන්න ඕනේ. වර්තමාන සමාජයට වඩාත්ම ගැලපෙන්නේ මේ ආසියාතික ක්‍රමයේ, මේ බටහිර ක්‍රමයේ මැද මාවතක් කියලයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ ආසියාතික ක්‍රමයේ තුලින් දරුවාට පුංචි කාලේ ඉඳන්ම පැහැදිලි සීමාවන් පැනවීම, පවුලේ වගකීම සහ දැඩි විනය හුරු කිරීම කරන්න ඕනේ. ඒ වගේම බටහිර ක්‍රමයට අනුව කායික දඬුවම් වෙනුවට දරුවාගේ හැඟීම් වලට ගරු කරමින් මිත්‍රශීලීව වැරදි වටහා දීම, ඒ කියන්නේ පොසිටිව් ඩිසිප්ලින් තුලින් දරුවා යහමගට ගැනීමට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි දරුවන් අපයෝජනය කරන, දරුවන්ට කායික වදහිංසා පමුණුවන වැඩිහිටියන්ව ඒ වගේ වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කරන්න ඕනේ. ලංකාවේ තියෙනවනේ කතාවක් ජනවහරේ, හැඳි නුගා හදන හොද්දත් දඬුවම් නොදී හදන දරුවත් එක වගේ කියලා. ඒ කියන්නේ හොද්දක් රස වෙන්න නම් නිසි ප්‍රමාණයට හැඳි ගෑම අවශ්‍යයි. අපි මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. හොද්දක් ඕනෑවට වැඩිය හැඳි ගන්න ගියොත් නරක් වෙනවා. ඒ වගේම තමයි පමණට වඩා දරුවන්ට දැඩි නීති රීති දාන්න ගියොත්, දැඩි දඬුවම් දෙන්න ගියොත්
දරුවට අයහපතක් තමයි වෙන්නේ. පමණට වඩා පාලනය කිරීම හෝ පාලනයෙන් තොරව නිදහසේ දරුවන් හැදීම දරුවාගේම විනාශයට හේතු වෙනවා. දෙමාපියන් කුඩා කාලයේ ඉඳන්ම මෙම සමබරතාවය රැකගැනීමට අපොහසත් වුණොත් එහෙම අවසානයේ බාල වයස්කාර අපරාධ වැළැක්වීම සඳහා හැම රටකටම ඇඩල්ට් ක්‍රයිම් ඇඩල්ට් ටයිම් වගේ නීති රීති හඳුන්වා දීමට සිදුවෙන්නේවා. ඒක අපිට වළක්වන්න බෑ. අදත් අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසානයි. මං හිතනවා අදත් මම ඔයාලට හිතන්නට යමක් එකතු කරා කියලා. තවත් දවසක තවත් ලස්සන හවසක මෙල්බර්න් වල ඉඳන් ඔබලා හමු වෙන බලාපොරොත්තුෙන් මං අදට සමුගන්නම්. ගිහින් එන්නම්.

0: අයිබෝන් අද අපි කිසතිය කලින් සාකච්ඡා කරා කාටම විශේෂ මද මැදිරියට අපි විශේෂ අමුත්තන් නාරිත මුත්තන් කිහිප පළක්ම පැමිණුණා කියලා අපි මුලින්ම සඳහන් කරා. ඒ අතරින් විශේෂයෙන්ම අද මේ මොහොතේදී අපි තමකම් සම්බන්ධලා ඉන්නවා චමිල දිසානායක චැටැක්සි ප්‍රින්සිපල් ටැක්ස් ඒජන්ට්. විශේෂයෙන්ම අපි ඔහු අයිබෝන් කියලා මැදිරියට පිළිගන්නවා.
1: අයිබෝන් සචින්ත
0: අපි අදටම සාකච්ඡා කරන්න කැමැත්තෙන් ඉන්නේ. විශේෂයෙන් අපි දකිනවා මේ ටැක්ස් මේ මූල්‍ය වර්ෂය අවසානයේ දැන් ලබලා තියෙන ඉතින් අවසානයත් එක්කම ඉදිරි වර්ෂය සහ මේ වර්ෂයේ ටැක්ස් වලද ප්‍රවණතා මොනවාද ප්‍රමුඛතා මොනවාද ඒ දේව සම්බන්ධව අපිට සාකච්ඡා කරන අපේ ප්‍රේක්ෂකයන් රසිකයන් ගොඩදෙනෙක් ඉල්ලීම් කළ තිබ්බ විශේෂයෙන් මේ සම්බන්ධව යම් සාකච්ඡාවක් කරන හොඳයි කියන එක. ඉතින් ඇත්තටම ඒකත් එක්ක අපි දකිනවා පසුගිය සතියේ බජට් එක එහෙම නැත්නම් අයවැය ප්‍රකාශයට පත් වුණ අයවැය තියෙන ප්‍රමුඛතා මොනවද අයවැය තියෙන පසුබිමත් එක්ක ඇති වෙච්ච නව තත්ත්වයන් මොනවද තත්ත්වයන් එක්ක පසුගිය වර්ෂයේ ටැක්ස් වලට බලපාන්නේ කොහොමද ඒ වගේ මේක ලබන වර්ෂයේ ටැක්ස් වලට බලපාන්නේ කොහොමද සියලු දේ සම්බන්ධව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම මේ වර්ෂයේ ටැක්ස් ඉයර් එක ඉන්ඩ එක දැන් තවම දවස් කීපයකින් ටැක්ස් ඉයර් එක මූල්‍ය වර්ෂය අවසන් වෙනවා. ඉතින් මේ මූල්‍ය වර්ෂයේදී ටැක්ස් එක ලොජ් කරද්දී අපි මූලික අවධානය යොමු කරු කාරණා මොනවද ඒ සම්බන්ධව මොකද්ද වටමුණිම කියන්න තියෙන්නේ?
1: උසජින්ත ඇත්තටම ගත්තහම ෆෙඩරල් බජට් එකත් එක්ක ගොඩක් කටේ අමතක වුණා අපි අවුරුද්දක් මේ මූල්‍ය වර්ෂයක අවසානයේ ඉන්නේ කියන එක. මොකද තව සති දෙකක කාලයක් ඉක්ම ගියාට පස්සේ අපේ අලුත් මූල්‍ය වර්ෂය ආරම්භ වෙනවා. ඒ කියන්නේ 2026-27 කියන මූල්‍ය වර්ෂය. එතකොට ජූලි මාසේ පළවෙනිදාගෙන් පස්සේ ගොඩක් විශේෂයෙන්ම ඉන්ඩිවිජුවල් ටැක්ස් පේයර්ස්ලා ස්ටාර්ට් කරනවා ඒගොල්ලොගේ ටැක්ස් රිටර්න් ලොච් කරන්න. ඉතින් මේ වෙලාවේ විශේෂ මං හිතනවා එක තමයි කාලෝචිතම මාතෘකාව අපිට කතා කරන්න තියෙන 2026 වර්ෂයට අදාළ තමන්ගේ ටැක්ස් රිටර්න් එක ලොච් කරනකොට විශේෂ මොන වගේ කාරණා ගැනද විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි කියන එක. මොකද ATO එක අපි ගොඩක් කට්ටිය බජට් එකෙන් වෙච්ච ලොකු චේන්ජස් ගැන කතා කර කර ඉන්න අතරතුර ATO එක විශේෂ උපදේශ මාලාවක් නිකුත් කරලා තියෙනවා මේ 2026 වර්ෂය. එහෙම නැත්නම් අපි හරියටම කිව්වොත් 2025-26 කියන මූල්‍ය වර්ෂයට අදාළ ටැක්ස් රිටර්න් එක ලොජ් කරනකොට මේ ඉන්ඩිවිජුවල් ටැක්ස් පේයර්ස්ලාට විශේෂ අවධානයක් යොමු කරන්න ඕන ඒරියාස්. මේකද විශේෂම සචින්ත අපිට පේන්න තියෙනවා පසුගිය වර්ෂවලට වඩා වැඩියෙන් ATO එක මේ වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මේකට හේතුව පසුගිය වසර ගණනාවක් පුරාවට ATO එක ටැක්ස් පේයර්ස්ලා ලොච් කරපු ටැක්ස් රිටර්න් වල තිබුණු අඩුපාඩු ඒගොල්ලෝ දැක්කා. ඒ වගේම දැන් නව තාක්ෂණය විශේෂම AI තාක්ෂණය භාවිතා කරනවා ගොඩක් වෙලාවට ATO එක ඇතුළු ගොඩක් ආයතන. ඉතින් ඒ වගේම AI ATO එක සමහර වෙලාවට ඩිරෙක්ට් AI තාක්ෂණය භාවිතා කරුවත් AI තාක්ෂණය භාවිතා කරන විවිධ ආයතන හරහා ATO එකට තොරතුරු වෙනවා. ඉතින් අපි මේක කියනවා ඩාටා මැචින් කියලා. ඉතින් ඒ එන තොරතුරුත් එක්ක ATO එකට පේන්න තියෙන පැහැදිලි කාරණාවක් තමයි මේ විශේෂයෙන්ම මේ ඉන්ඩිවිජුවල් ටැක්ස් පේයර්ස්ලා තමන්ගේ ටැක්ස් රිටර්න් එක ලොජ් කරනකොට ගොඩක් වැරදි අඩුපාඩු සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් සම්බන්ධයෙන්. එතකොට සචින්ත වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් කිව්වහම ලොකු පරාසයක් මේක ගත්තහම අපිට මේකයි කියලා කියන්න බෑ. මේකදී විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් කියලා කියන්නේ. දැන් අපි ටැක්ස් ඒජන්ට් කෙනෙක් විදිහට ගොඩක් වෙලාවට අපි ගාවට ටැක්ස් රිටර්න් එකක් ලොච් කරන්න ඉන්ඩිවිජුවල් ටැක්ස් පේ කෙනෙක් ආවහම සචින්ත අපිට කියනවා ගොඩක් මට තියෙනවා උදාහරණයක් විදිහට ගන්නම් මගේ දුරකථන බිල්පත ක්ලේම් කරන්න පුළුවන්ද මගේ මෝටර් වෙහිකල් එකේ එක්ස්පෙන්සස් මට ක්ලේම් කරන්න පුළුවන්ද එහෙම නැත්නම් තවදුරටත් මම පොඩි සෙල්ෆ් ස්ටඩි එකක් කෝස් එකක් කරලා තියෙන මේ කෝස් එකේ බිල් එක ක්ලේම් කරන්න පුළුවන්ද ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල් එකෙන් ගෑස් බිල් එකෙන් පර්සන්ටේජ් එකක් ක්ලේම් කරන්න පුළුවන්ද ඒ වගේම ගෙදර තියෙන තමන්ගේ NBN කනෙක්ෂන් එක නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙන් පොඩි පර්සන්ටේජ් එකක් ක්ලේම් කරන්න පුළුවන්ද මේ වගේ කරුණු කාරණා ගණනාවක් අපෙන් අහනවා. ඇත්තටම මෙහිදී විශේෂයෙන්ම සචින්ත මේ ඉන්ඩිවිජුවල් ටැක්ස් ප්ලේයර්ස්ලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් කිව්වහම තමන් අවබෝධ කරගන්න ඕනේ තමන්ගේ රැකියාවට සම්බන්ධ මොන වගේ වියදම්ද තමන් සිද්ධ කරන්න කියලා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ යම්කිසි සේවක මහත්තයෙක් ඉන්නවා, ඔහු වෙළඳ ව්‍යාපාරික ස්ථානයක කැෂියකේ වැඩ කරනවා. එයාට ඒකට මාසික වේතනයක් හම්බ වෙනවා. එතකොට මෙයා ඇවිල්ලා TFN එකට වැඩ කරන්න, අපි එමු නැත්නම් PYG employee කෙනෙක් කියනවා. එයාට සැලරි එකක් හම්බ වෙන්නේ. එතකොට එයාට අපි හිතමුකෝ fortnightly හරි monthly හරි එයාගේ සැලරි එක හම්බ වෙනකොට එයාගේ වේතනයට අදාළ tax එක withheld කරලා එයාගේ employee ATO එකට pay කරනවා. එතකොට මෙයා දැන් ඔය tax return එක ලොච් කරන්න ගියාම දැන් මේ tax refund එකක expectation එකෙන් යන මෙයාට tax refund එකක් ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ රැකියාවට අදාළව තමන් යම් කිසි වියදමක් කරොත් ඒ වියදමට අදාළ දේ ක්ලේම් කරලා එතකොට තමන්ගේ අර ටැක්සබල් ඉන්කම් එක අඩු වෙනවා. එතකොට ඒ ටැක්සබල් ඉන්කම් එකට තමයි අපි ටැක්ස් එක කැල්කියුලේට් කරන්නේ. එතකොට අර තමන් ගෙවලා තියෙන ටැක්ස් එක තමන්ගේ මූලික වේතනයට අපි බේසික් සැලරි එකට තමයි ටැක්ස් එක පේ කරලා තියෙන විත්හෙල් කළා එයාගේ එම්ප්ලෝය. ඒ දෙක අතර ඩිෆරන්ස් එක තමයි යාට රිෆන්ඩ් එකක් විදියට හම්බ වෙන්නේ. මේ වගේ වෙලාවක දැන් අපි හිතමුකෝ දැන් ඒ වගේ කැෂියර් කෙනෙක් ගියාම අපිට ඇත්තටම එයාගේ රැකියාවට ඩිරෙක්ට්ලි මොන වගේ වියදම්ද තියෙන්නේ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක ඇත්තටම ඉන්ඩිවිජුවල් ඒ ටැක්ස් පේයත් අවබෝධ කරගන්න ඕනේ. ඇත්තටම මේ මම කරන සමහර වියදම් මගේ රැකියාවට අදාළද කියලා. ගොඩක් වෙලාවට අපිට කියන දේ තමයි අපි අලුත් මොබයිල් ෆෝන් එකක් ගත්තා, මගේ ටෙලිෆෝන් බිල් එකෙන් ප්‍රසන්ටේජ් එකක් ක්ලේම් කරන්න කියලා. ඒ වුණාට අපිට බැලුමෙන් පේනවා සමහර වෙලාවට ඔහුගේ රාජකාරී කටයුතු වලදී මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට මොබයිල් ෆෝන් එහෙම නැත්නම් ටෙලිෆෝන් වියදම් කියන දේවල් අපිට ක්ලේම් කරන්න බැරි වෙනවා. හැබැයි අපි හිතමුකෝ දැන් ඒ වගේ සේවකයෙක් සමහර වෙලාවට තමන් කැෂියකේ ඉන්නේ ෆ්‍රන්ට්, ගොඩක් වෙලාවට තමන් ගනුදෙනු කාර් බවුතුත් එක්ක ඩිරෙක්ට් එක්ස්පෝස් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට එයාගේ සනීප ආරක්ෂක කටයුතු වලට එයා මාස්ක් එකක් පාවිච්චි කරනවා නම් අපි PP items මොන හරි පාවිච්චි කරනවා නම් අන්න ඒ වගේ දේවල් එයාට ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි එම්ප්ලෝයේ ඒ වගේ දේවල් එයාට දෙන්නේ නැත්තම්, ඒ වගේම තමයි සමහර වෙලාවට ඒ වගේ කෙනෙක්ට විශේෂ ඇඳුමක් අඳින්න වෙනවා නම්, ඒ කියන්නේ ඔකියුපේෂන් එකට ස්පෙસિෆික් විත් ඇඳුමක්, ඒ වගේ දේවල් වලට අපිට පුළුවන් ඒ වගේ කෙනෙක්ට ක්ලේම් කරන්න. හැබැයි එහෙම නැතුව තමන්ට අහන්න දකින්න ලැබෙන තමන්ගේ යාළුවා වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් විදිහට ක්ලේම් කරන එක්ස්පෙන්සස් හැම දෙයක්ම සචින්ත අපිට හැම කෙනෙක්ගේම ටැක්ස් රිටර්න් එකක් ඇතුළේ ක්ලේම් කරන්න බෑ.
0: ඔව් ඇත්තට මම හිතන්නේ පුළුල් පැහැදිලි කිරීමක් කරා. මොකද ඇත්තට මේක මේ වචනෙන් දෙකෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධ තවත් පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය නම් අපි වෙනමත් අපි සාකච්ඡා කරන්න කැමැති. ඒ වගේ පුද්ගලික මටත් තිබ්බ දෙයක් තමයි මේ ඩිඩක්ෂන් කියන කාරණාව ආවන් පස්සේ අපි දකිනවා ටැක්ස් එක ලොජ් කරද්දී අපි සමහරක් වෙලාවට අපි මේක මේ පුද්ගලිකවත් කරගන්න පුළුවන්නේ. ඉතින් පුද්ගලිකව මේ ටැක්ස් එක ලොජ් කරද්දී විශේෂයෙන් මමත් කරලා තියෙන දේ තමයි මේ gift කියන කොලම් එකට. ඉතින් අපිට හිතන ගණන් සමහර කට්ටිය දානවා. ඒ වගේම සමහරක් අවස්ථාවල ඇත්තටම ඒගොල්ලෝ ඔය පුණ්‍යායතන වලට අපි ගත්තොත් ලයන්ස් ක්ලබ්ස් වෙන්න පුළුවන්, දන්සල් වලට වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වලට යම්කිසි මූල්‍ය පරිත්‍යාගයන් කරනවා. හැබැයි ඒ මූල්‍ය පරිත්‍යාගයන් වෙන්න පුළුවන් නැත්තම් gift එකක් අරන් දෙනවා අම්මට. ඒවල අම්මා ඉන්නේ ලංකාවේ. එතකොට ඒ වගේ තත්ත්වයන් අපි ලංකාවට gift එකක් ආව නැහැ. ඇත්තට gift එකක් අරගෙන. ඇත්තට gift සහ ඔය මේ ඒ පුණ්‍යායතන සම්බන්ධව ඒ දේවල් සම්බන්ධ පොඩි මම හිතන්නේ ගොඩ දිනට එක අපැහැදිලි. මොකද්ද gift එක, මොන gift එකද ඒකට මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ සම්බන්ධ පොඩි පැහැදිලි කිරීමක් එක්ක කොහොමද අපි මේ දේවල් ටැක්ස් එක ලොජ් කරන්නේ පාවිච්චි කරන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න බඳ අපිට.
1: ඔව් සචින්ත, ඇත්තටම ඔබ ඇහුවේ ගොඩක් අපේ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකන් අපේ කමියුනිටි එක ඔස්ට්‍රේලියාව ජීවත් වෙන මේගොල්ලොන්ට තියෙන මේ පොදු ප්‍රශ්නයක් මේක. මොකද ගොඩක් වෙලාවට අපි ඇත්තම කතා කරොත් පන්සලකට ගියාම ගොඩක් වෙලාවට අපි යම්කිසි මුදලක් ඩොනේෂන් එකක් විදිහට දෙනවා. ඇත්තටම උතන සචින්ත භාවිතා කරපු වචනවල මේ gift එකක් ඇත්තටම මම කැමති ඔක gift එකට වඩා ඩොනේෂන් එකක් විදිහට කතා කරනවා නම්, ඒ වගේම මේ ඩොනේෂන් නුත් අපි හිතමුකෝ අපි පන්සලට වේවා, එහෙම නැත්නම් ගොඩක් තියෙනවා අපේ තව ඔය වෙල්ෆෙයා කරන ඇසෝෂියේෂන් තියෙනවා ගොඩක්, තව චැරිටි සමಿತಿ සමාගම් තියෙනවා. ඉතින් මේ අපේ කට්ටියට දෙන අවබෝධයක් තමයි, අපේ කට්ටිය හිතන දෙයක් තමයි අපේ ටැක්ස් පේයර්ස්ලා අපි යම්කිසි මුදලක් මේගොල්ලොන්ට ඩොනේෂන් එකක් විදිහට හරි අපිතමකෝ ගිෆ්ට එකක් විදිහට හරි දුන්නොත් මේක අපේ ටැක්ස් රිටර්න් එකේ ක්ලේම් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම වැරදි සචින්ත. අපිට ටැක්ස් ඩිඩක්ෂන් එකක් විදිහට ක්ලේම් කරන්න නම් ඇත්තටම කරුණු කාරණා කීපයක් තියෙනවායි අපි මුදල ලබා දෙන ආයතනය සම්පූර්ණ කරලා තියෙන්න ඕන. පළවෙනිම කාරණාව තමයි ඒ ආයතනය අප්‍රූව්ඩ් චැරිටි එකක් විදිහට ඕස්ට්‍රේලියාවේ ලියාපදිංච වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අප්‍රූව්ඩ් චැරිටි එකක් විදිහට ලියාපදිංච වෙලා තිබුණු පළියෙන්ම අපිට ඒ ආයතන වල ලබා දෙන යම් කිසි මුදලක් gift එකක් හෝ donation එකක් විදිහට දුන්නා කියලා අපිට ඒක claim කරන්න බෑ. ඒක ATO අපේ Australian Tax Office එක යටතේ ඒක deductible expense එකක් විදිහට claim කරන්න පුළුවන් ආයතනයක් විදිහට register වෙලා තියෙන්න ඕන. ඉතින් එතකොට අපිට ATO එකේ අවශ්‍ය පහසුකම් සම්පාදනය කරලා තියෙනවා. ඔය ඔබ යම් කිසි වූ donation එකක් කරනවා නම් ඒක ඔබට search කරලා බලන්න පුළුවන්. මේ donation එක අපිට claim කරන්න පුළුවන්ද deduction එකක් විදිහට අපගේ tax return එකේ කියලා. එහෙම නැතුව අපි පන්සලකට හෝ සමහර ලාවට දන්සලක් තියෙන වෙලාව දන්සල සංවිධානය කරන කට්ටියට හෝ අපි ලබා දෙන මුදල අපිට ටැක්ස් රිඩක්ෂන් එකක් විදිහට ක්ලේම් කරන්න බෑ සචින්ත.
0: ඔයක මම තව දෙකක් දැකලා තියෙනවා. අතට gift කියලා කොළම් මේකුත් තියෙනවා සාමාන්‍ය ටැක්ස් ලොජ් කරද්දී. ඒ gift එකට දාර වෙන කාරණා මොනවද ඇත්තටම?
1: මෙහෙමයි. ඔතන ඒක ඇත්තටම භාවිතා වෙන අවස්ථාව අනුව තමයි ඕක අපිට අපිට අපිට සලකන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් ඩොනේෂන් එකක් සහ gift එකක් ඒක අපි භාවිතා කරන කතාව අනුව දැන් gift එකක් අපි මෙහෙම හිතමුකෝ සමහර වෙලාවට approved charity තියෙනවා. දැන් ඩොනේෂන් එකක් සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි මූල්‍ය වශයෙන් තමයි අපි ඒ දායකත්වය ලබා දෙන්න ගිහිල්ලා. අපි හිතමුකෝ මෙහෙම දෙයක් අපිට කරන්න පුළුවන්. සමහර වෙලාවට මේවත් ඇත්තටම allowable deduction. සමහර වෙලාවට individual නොවුනත් ව්‍යාපාරයකට අපේ තියෙනවා යම් කිසි සෙට් එකක් වත්කමක්. අපිට මේ වත්කම පුළුවන් gift එකක් විදියට charity එකකට දෙන්න. ඒ වගේ වෙලාවට ඒක donation එකක් වෙන්නත් පුළුවන්, ඒක gift එකක් වෙන්නත් පුළුවන් සචින්ත. ඒ වගේ දැන් gift එකකට යන වෙලාවෙදී ඒක අර මූල්‍යමය වශයෙන් දෙන වෙලාවල් තියෙනවා, සමහරවිට ද්‍රව්‍යමය වශයෙන් දෙන වෙලාවල් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක තමයි ඔක ඇත්තටම category වෙන්නේ. මූලික වශයෙන් අපිට ඔක donation එකක් විදියට අඳුන ගන්න පුළුවන්.
0: ඔව් ඇත්තටම මම හිතන්නේ අපි දැන් මේ සාකච්ඡාවේ පොඩක් ප්‍රමුඛතාව ලබා දුන්නේ මේ පර්සනල් ටැක්ස් ලොජ් පොන්ඩ්. ඒ කියන්නේ පුද්ගලික කැටි කොහොමද මේ ටැක්ස් ලොජ් කරද්දී භාවිත වෙන ප්‍රශ්න සම්බන්ධ. මම හිතන්නේ තව දෙයක් තමයි අත්‍තර අපි දකිනවා ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මේ දැන් බොහෝ වෙලාවට මේ කෑෂ් ජොබ් කියන එක බොහෝ ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. මට හරියට පළවෙනි ප්‍රශ්නය ඔස්ට්‍රේලියා නීති අනුව කෑෂ් ජොබ් එකක් කරන එක නීත්‍යානුකූලද නැත්නම් නීති විරෝධීද?
1: සජින්ත මෙහෙමයි, මට ඕකට ඔබට දෙන්න තියෙන බොහොම සරල පිළිතුරක්. ඔස්ට්‍රේලියාවේ ඇතුලේ තාම මුදල් භාවිතය තහනම් කළා නැහැ. ඔබට යම් කිසි වූ සීමාවන් වලට යටත්ව මුදලින් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. මෙතන වැදගත්කම වෙන්නේ අනිත් එක තමයි ඔස්ට්‍රේලියාවේ ඇතුලේ අපිට තියෙන්නේ අපි ස්වේච්ඡාවෙන් තමයි අපේ ටැක්ස් රිටර්න් එක අපි ලොච් කරන්නේ. ඒ කියන්නේ වොලන්ටරි ඩිස්ක්ලෝසර් සිස්ටම් එකක් තමයි අපේ ඔස්ට්‍රේලියන් ටැක්ස් සිස්ටම් එක. එතකොට ඔබ හිතන්න ඔබ යම් කිසි ස්ථානයකට ගිහිල්ලා ඔබ යම් කිසි සේවාවක් සපයනවා. ඒකට ඔබට ලියාපදිංචි ABN එකක්, එහෙම නැත්නම් ඔස්ට්‍රේලියන් බිස්නස් නම්බර් එකක් ඇස සෝල් ට්‍රේඩ් ඔබට තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන් මේ සේවාවට අදාළ ඉන්වොයිස් එකක් ඉෂු කරන්න ඕන. ඒක තමයි නීතිය. එතකොට ඔබේ ඉන්වොයිස් එක සමහර වෙලාවට ඔබ යම් කිසි සොෆ්ට්වෙයාර් එකක් යූස් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ලිඛිත අතෙන් ලියලා හරි කොහොම හරි ඔබට යම් කිසි කන්ෆර්මේෂන් එකක් අදාළ පාටියකට දුන්නාම ඔහු ඔබට කෑෂ් මුදලින් ඒ වටිනාකම ගෙව්වොත් ඒක ඇත්තම සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් මේක රිපෝට් වෙන්නේ නැහැ ATO එකට සහ මේක මම රිපෝට් කරන්න ඕනේ නැහැ කියලා. මෙන්න මෙතනදි තමයි අර වොලන්ටරි ඩිස්ක්ලෝසර් සිස්ටම් එක එන්නේ. ඒ වගේම තමන්ගේ එතිකල් ග්‍රවුන්ඩ්ස් වලටත් අදාළව ඉතින් සමහර කට්ටිය මේ දේවල් රිපෝට් කරනවා. හැබැයි මට කියන්න තියෙන්නේ එහෙම මුදලින් ඔබට යම් කිසි පේමන්ට් එකක් කරොත් ඒක ඉලීගල් වෙන්න තියෙන අවස්ථාවක් බොහොම දුරට අඩුයි. මොකද යම් කිසි වූ ලිමිට්ස් තියෙනවා ට්‍රාන්සැක්ෂන්ස් වලට යන්න පුළුවන්. එහෙම නැතුව ඔබට මුදලින් යම් කිසි කෙනෙක් පේමට එකක් කරොත් ඕ ඒක ඔබට ඇත්තටම ලබාගෙන ඒක ඔබගේ ටැක්ස් රිටර්න් එක ඇතුළේ ඔබට රිපෝට් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි සචින්ත ඕකේ අනිත් පැත්ත ගත්තහම තියෙන්නේ දැන් ඔබට ඔය මුදල ලබා දෙන්නේ යම් කිසි ව්‍යාපාරිකයෙක් නම් තවත් ව්‍යාපාරික ආයතනයක් නම් ඔවුන් මේ මුදල ඩිඩක්ෂ ඔවුන්ගේ එක්ස්පෙන්ස් එකක් විදිහට තමන්ගේ බිස්නස් එක ඇතුළේ ක්ලේම් කරන්න යනකොට ඔවුන් මේක ගොඩක් වෙලාවට ATO එකට රිපෝට් කරනවා. ඉතින් ඒ හරහා සමහර වෙලාවට ඔබට මුදලින් හම්බෙන දේ ඔබ හිතුවට මේක මගේ බැංක account එකට ගිහිල්ලා නැහැ සහ මේක කිසිම සිස්ටම් එකකට අදාළව රිපෝට් වෙලා නැහැ කියලා සමහර වෙලාවට ඔබ සේවා සපයලා තියෙන ඒ ආයතනයේ ওই පුද්ගලයා ඔහුගේ tax return එක lodge කරන වෙලාවේ ඒ මුදල වියදමක් විදියට report කරලා ඔබේ සමහර වෙලාවට ABN අංකය වූ එක අපි මොකද ඒක තියෙනවා tax compliance දෙයක් තියෙනවා යම් කිසි ව්‍යාපාර ආයතනයක් කොන්ත්‍රාත් කරුවන් අපි එහෙම නැත්නම් sub contractors ලා use කරොත් එහෙම ඒක වියදමක් විදියට අපි tax return එකේ claim කරොත් එහෙම taxable payment annual report TPR report කියලා අපි කියනවා කෙටි කරලා ඒ taxable payment annual report එකක් lodge කරන්න ඕනයි අදාළ ව්‍යාපාරිකයව ඒ ව්‍යාපාරික ආයතනය. ඉතින් එහෙම වුණාම ඔබ නොදනුවත්වම සමහරලාට ඔබට මුදලින් හම්බ වෙච්ච ඒ ආදායම ATO එක ගාවට information ගිහිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි මම නම් දෙන්න තියෙන උපදේශය

0: ක්ලේම් කරලා ඒ අදාළ කම්ප්ලයන්ස් ටික හරියට මීට් කරගන්න එක තමයි සචින්ත හොඳම කාරණාව.
1: අතන මම හිතන්නේ මේ මේ වගේම දැන් ටැක්ස් රිජන් එකම නනිත් බොහොම වැදගත්ම කාරණා තමයි AB ඉන්කම් එක. අපි දකින දේ අත ගොඩක් වෙලාවට මේ රැකියාවට TFN එකට රැකියාව කරන නමතර ගොඩ දෙනෙක් අපි කිමු ඔබ දුවන වෙන්න පුළුවන් වෙන මොකක් හරි ආහාර ප්‍රවාහ මේ ඩිලිවරි කරන ආයතනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන විවිධාකාරයේ සබ් කොන්ට්‍රැක්ට්ස් කොන්ට්‍රැක්ට්ස් වගේ දේවල් කරන ගොඩාක් පිරිසක් ඉන්නවා විශේෂයෙන් ස්ටුඩන්ට්ස් ලා පවා. එතකොට ඒගොල්ලන්ගේ ඉන්කම් එක අපි AB ඉන්කම් එකට තමයි බොහෝ වෙලාවට අපි මේ වෙලාවට ඉන්ක්ලූඩ් කරන ටැක්ස් රිටර්න් එකට. එතකොට AB ඉන්කම් එක සම්බන්ධව මේ ටැක්ස් මේ මේ මේ මුල් වර්ෂය ඇතුළත තියෙන මොකක් හරි ප්‍රවණතාවයක් තියෙනවා. මොකද අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කාරණා මොකද ගොඩක් වෙලාවට අපි කිව්වා අපි self declare කරන එකේදී ගොඩක් දෙන declare කරන්නේ නැති කැලලක් තමයි ඒක. දැන් ඉස්සර අපිට මතකයි ඔය ඔබ වගේ platforms වල මේ ඒ ආදායම් කෙලින්ම මේ ටැක්ස් එකට ආවේ නැහැ. නමුත් දැන් ඒ දේවල් එනවා. ඒ වගේ වෙනස්කම් මොනවද විශේෂයෙන්ම අපි දකින ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ABN ඉන්කම් වලට කරනවා. පැය 24 වුන්ට තියෙනද ඕන් සැලකිලිමත් කාරණා මොනවද? යම් කිසි අවස්ථාවක දැන් ඒ තමන්ගේ තියෙන අවර්ස් ප්‍රමාණය මේ මේ ABN එකේ අපි ABN එකට අපි කරලා ගොඩද මේ පැය ගණන් සඳහන් කරන්නේ. එතකොට ඒ වගේ දේවල් වල තියෙන අවදානම් මොකද්ද කියන සම්බන්ධ මොකද්ද ඔබට ඔබ අද්දකින් එක කියන්න තියෙනද?
0: ඔව් සචින්ත, ඔබ හැමදාමත් වගේ බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇහුවේ. මෙතන ගත්තාම මීට අවුරුදු 4කට 5කට එහායින් ගියාම ගොඩක් වෙලාවට සමහර සෝල් ට්‍රේඩර්ස් ලා අපි කියන පර්සනල් ABN එකක් රෙජිස්ටර් කරගෙන වැඩ කරන කට්ටියගේ ආදායම් ගැන ATU එකටත් අවබෝධයක් තිබුණේ නැහැ. මොකද මේකට හේතුව ATU එකට තොරතුරු හම්බුන්නේ නැහැ, හම්බ වෙන විදිහක් නැහැ. ඔවුන් එක self declare කරේ නැත්තම් එක්කෝ එහෙම නෝ ටැක්ස් රිටර්න් එක රිවියු කරන්න ඕනේ, ඒගොල්ලොන්ගේ බැංක් ස්ටේට්මන්ට් චෙක් කරන්න ඕනේ, ඒ වගේ ইনফরমේෂන් එකතු කරගන්න. හැබැයි දැන් සචින්ත අපි මේකට කියනවා මේ ATU එක data matching. ඒ කියන්නේ මේකෙදි කරන්නේ ATU එක මේ වගේ සේවාවන් සපයන මහා පරිමාණ ආයතන ගමු අපි Uber, ඒ වගේම ඔය තව DD, DoorDash වගේ ඒ වගේ ඩිලිවරි සර්විසස් කරන ආයතන සහ ඔය ටැක්සි සර්විස් කරන ටැක්සි සර්විස් දෙන ආයතන වලට ස්පෙෂලි කම්පල්සරි කරලා තියෙනවා අර මම ඉස්සරහ සඳහන් කරා වගේ ටැක්සබල් පේමන්ට් ඇනුවල් රිපෝට් එක ලොච් කරන්න. එතකොට ඔබ ඒ ප්ලැට්ෆෝම් හරහා යම් කිසි මුදලක් උත්පා අපි ආදායමක් ඉපෙව්වා නම් ඒ ආදායම ATU එකට යනවා. ඒ වගේම අපි හිතන් ඉන්නේ මේ තියෙන මහා පරිමාණ ආයතන වලින් විතරයි මේ තොරතුරු යන්නේ කියලා. එහෙම නෙවෙයි. දැන් ගත්තාම ඔබ හිතමු දැන් අපි හිතමුකෝ දැන් ගොඩක් අපේ ශ්‍රී ලංකාවේ අපේ ස්ටුඩන්ට්ලා කරන දේවල් තමයි ෆැසිලිටි මැනේජ්මන්ට් ආයතනවල සේවාවල් සපයනවා, විවිධ ක්ලීනින් කටයුතු එහෙම නැත්නම් ඩිලිවරි වගේ දේවල් කරනවා කියලා. දැන් ඔවුන්ටත් විශේෂ මේ ඔවුන් සේවාවල් සපයන ආයතනවලටත් අනිවාර්ය කරලා තියෙනවා ඔවුන් සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා යූස් කරනවා නම් ඒ ටැක්සබල් පේමෙන්ට් රිපෝට් එක ලොච් කරන්න. ඒ හරහා ATU එකට තොරතුරු වෙනවා විවිධ ආයතන හරහා ඔබ කොච්චර මුදලක් ABN එකට උපයලා තියෙනවද කියලා. ඒ වගේම සචින්ත තව දෙයක්, එයා ටාස්ක ඒ වගේම විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් තියෙන කට්ටිය විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එයා BNB ප්ලැට්ෆෝම්ස් වලින් ඒ වගේම රියල් ස්ටේට් ඒජන්ට්ස්ලා හරහා මේ හරහා තොරතුරු ATU එකට දැන් එනවා. ඉතින් අපි හැමදාමත් කිව්වේ ඔබට යම් කිසි ආදායමක් තියෙනවා නම් ඒ ආදායම ඔබ අනිවාර්යයෙන්ම ඩික්ලයර් කරන්න, ඔබගේ ටැක්ස් ඒජන්ට් ඔබ විසින්ම ටැක්ස් රිටර්න් එක කරනවා නම් ඒක ඔබ self declaration එකක් විදිහට ඔබගේ tax return එක ඇතුලේ report කරන්න. එහෙම නොකරුවොත් වෙන්නේ ATU එක පස්සේ ඔබ report කරලා තියෙන income එකයි ATU එකට තොරතුරු ලැබිලා තියෙන income එකයි සංසන්දනය කරලා බලලා ඒ අතර ලොකු variation එකක් තියෙනවා නම් ATU එක දැන් කෙලින්ම ආනවා ඔබට යම් කිසි කාල සීමාවක් දෙනවා නැවත වරක් රිවිව් කරලා ඔබ හරි ඉන්කම් එක ඩික්ලයර් කරන්න. ඔබ ඒ දෙයටත් රෙස්පොන්ඩ් කරේ නැත්නම් ATU එක කෙලින්ම ටැක්ස් රිටර්න් එක ඇමෙන්ඩ් කරලා ඒ ඔවුන්ට රිපෝට් වෙලා තියෙන ඉන්කම් එක රිපෝට් කරලා ඔබට ඇමෙන්ඩ්මන්ට් ටැක්ස් නෝටිස් එකක් ඉෂු කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ATU එක ඔබට පැනල්ටි නෝටිස් පවා ඉෂු කරන්න පුළුවන් මේ හරි ඉන්කම් එක රිපෝට් නොකිරීම සම්බන්ධයෙන්. ඒ වගේම සචින්ත තව චූටි දෙයක් මේ work from

0: හෝම් එක්ස්පෙන්න්සස් වර්ක් ෆ්‍රම් හෝම් එක්ස්පෙන්න්සස් ක්ලේම් කරනකට මොකද අද ඔස්ට්‍රේලියාව ගොඩාක් ප්‍රචලිත දැන් ගොඩක් කට්ටි අලුත් රැකියාවකට එහෙම යනකොට ගොඩක් හොයලා බලන දෙයක් තමයි ට්‍රෙන්ඩ් එකක් විදියට වර්ක් ෆ්‍රොම් හෝම් ෆැසිලිටි එක තියෙනවද කියලා. ඒ කියන්නේ අඩුම තරමින් සමහරට සතියට දවස් එකක් දෙකක්වත් ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවද කියන එක. මොකද ATO එක විශේෂයෙන්ම සනහන් කර අවස්ථා කීපයකදීම මේ ලබන මූල්‍ය වර්ෂයේ විශේෂම වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් ක්ලේම් කරනකොට තමන්ගේ ටැක්ස් රිටර්න් එක ඇතුලේ වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් ක්ලේම් කරනවා නම් ඒ පිළිබඳව විශේෂ සැලකිලිමත් භාවයක් දක්වන්න කියලා. මොකද ඔය වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් ක්ලේම් කරන්න ATO එක ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් දීලා තියෙනවා. එකක් තමයි සෙට් රේට් මෙතඩ් එක. ඒ කියන්නේ ඔබ ගෙදරින්නම් වැඩ කරපු පැය ගාන කැල්කුලේට් කරලා ගත්තාම ATO එක වර්ෂයෙන් වර්ෂයට යම් කිසි අවර්ලි රේට් එකක් ඩික්ලෙයාර් කරනවා. ඒ අවර්ලි රේට් එකෙන් වැඩි කරලා ඔයාලට පුළුවන් ඒක ක්ලේම් කරගන්න තමන්ගේ ටැක්ස් රිටර්න් එක ඇතුලේ වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් විදියට. එතකොට මේ අවර්ලි රේට් එක ඇතුලේ කවර් වෙන ගොඩාක් වියදම් තියෙනවා. ඒක ඇතුලේ ඔබගේ ඉන්ටර්නෙට් බිල් එක, ඒ වගේම දුරකථන බිල්පත, ඔබගේ ඉලෙක්ට්‍රිසිටි, ඔබ භාවිතා කරන යම් කිසි උපකරණ තියෙනවා නම් ඒ දේවල් වලට අදාළ ඩිඩක්ෂන් එකත් ඒ සෙට් රේට් මෙතඩ් එක ඇතුලේ තියෙනවා. ඔබ සෙට් රේට් මෙතඩ් එක භාවිතා කරලා නැවතවරක් ඒ වියදම් වෙන්වෙන් වශයෙන් භාවිතා කරන්න ගියොත්, ඒකට ඩබල් ඩිපින් කියනවා අපි ATO එක. කියන්නේ ඔබ දෙපාරක් ඒ වියදම් ක්ලේම් කරලා තියෙනවා, ගොඩක් වෙලාවට ඔබට ඔබගේ ටැක්ස් රිටර්න් එක රිවිව් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම තමයි සචින්ත, තව කාරණාවක් තමයි ඔය වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් ක්ලේම් කරනකොට ඇක්චුවල් මෙතඩ් එකට යන එක. මේ ඇක්චුවල් මෙතඩ් එකට යන එකෙන් ඇත්තටම ගොඩක් වෙලාවට ටැක්ස් පේයට ලොකු චාන්ස් එකක් හම්බ වෙනවා. තමන්ගේ සියලුම එක්ස්පෙන්සස් ටික ලිස්ට් ඩවුන් කරලා, ඒ තමන්ගේ වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න දේට අදාළ මොන වගේ වියදම්ද යන්නේ කියන එක ලිස්ට් ඩවුන් කරලා, ඒ දැන් ඔබට දැන් උදාහරණයක් හිතමුකෝ, ඔබ ගෙදර ඔබගේ මේසයක් සහ ඔබ පරිගණක ආදී දේවල් භාවිතා කරනවා ගෙදර ඉඳන් වැඩ කරන්න. එතකොට ඔබට ඔබ ගෙදර ඉලෙක්ට්‍රිසිටි භාවිතා කරනවා, ඒ පරිගණක කම්පියුටර් එකට, ඒ වගේම සමහර වෙලාවට ඔබ යම් කිසි උපකරණ භාවිතා කරනවා නම් ඒ දේවල් වලට. එතකොට ඔබට ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල් එකෙන් යම් පර්සන්ටේජ් එකක් ඔබට ක්ලේම් කරන්න පුළුවන් වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් විදියට as under මේ වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස්. එතකොට මේ පර්සන්ටේජ් එක තීරණය කරනකොට ඒ ගැන විශේෂම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මේ වර්ෂයේ. මොකද ATO එක විශේෂ අවධානයක් යොමු කරලා තියෙන මේ පැත්තට, ඒ කියන්නේ මේක ඕව ක්ලේම් කරනවා ගොඩක් වෙලාවට. ඒ කියන්නේ සමහර වෙලාවට ඔබගේ විදුලි බිල්පතෙන් ඕ ඔබගේ ගෙදර තියෙන NBN කනෙක්ෂන් එකෙන්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙන් ඔබ සමහරලාට 5% 10% විතර වෙන්න පුළුවන් ඔබගේ වර්ක් රිලේටඩ් පර්සන්ටේජ් එක. හැබැයි ඔබ සමහරලාට 30 40 50% ක්ලේම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ වගේම තමයි සචින්ත, මට ගොඩක් හමු වෙලා තියෙනවා තව ඇත්තටම ෆුල් ටයිම් වර්ක් ෆ්‍රොම් හෝම් කරන කට්ටියට තියෙනවා තව විශේෂ ක්‍රමයක් ඔය වර්ක් ෆ්‍රොම් හෝම් එක්ස්පෙන්සස් ක්ලේම් කරන්න. ඒක තමයි ඔක්යුපන්සි කොස්ට් එක. ඇත්තටම මේ ඔක්යුපන්සි කොස්ට් එක ගොඩක් ෆුල් ටයිම් වර්ක් ෆ්‍රොම් හෝම් කරන කට්ටිය මිස් කරගන්න වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක්. ඒ කියන්නේ මේ ඔක්යුපන්සි කොස්ට් එක කියලා කියන්නේ ඔබ ඔක්යුපන්සි එක්ස්පෙන්ස් එක ඩිඩක්ෂන් එකක් විදිහට ක්ලේම් කරන්න ඔබ සැටිස්ෆයි කරන්න පුළුවන්. ඔබ පාස් වෙන්න ඕන කාරණු කාරණා කීපයක් තියෙන. එකක් තමයි ෆුල් ටයිම් වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න ඕනේ. එකක් තමයි ඔබට ඒ අදාළ කටයුත්ත කරන්න ඔබට ඔබේ නිවසේ ඔබට වෙනමම වෙනු ස්ථානයක් තියෙන්න ඕන. සමහරවිට ඔබට ඔෆිස් රූම් එකක් තියෙන්න පුළුවන්. ඒ ඔෆිස් රූම් එක ඔබට වෙන කටයුතු සඳහා භාවිතා නොකර ඒක සම්පූර්ණ පුලි ඩෙඩිකේටඩ් වෙන්න ඕනයි වර්ක් ෆ්‍රොම් හෝම් එකට. ඒ වගේම තමයි ඔබට ඔබගේ සේවා ස්ථානයේ ඔබට ඩෙඩිකේටඩ් වර්ක් ඩෙස්ක් එකක් නැති වෙන්නත් ඕනේ. මේ වගේ වෙලාවට මේ ඔක්යුපන්සි කොස්ට් එකේ තියෙන වැදගත්කම තමයි ඔබ හිතමු අපි රෙන්ටල් ප්‍රොපර්ටි එකක තමයි ජීවත් වෙන්නේ කියලා. එතකොට ඔබගේ මුළු නිවස වෙනුවෙන් ඔබ ගෙවන රෙන්ට් එකෙන් වර්ග මීටර් ප්‍රමාණය අරගෙන ඔබගේ ඔෆිස් එකේ වර්ග මීටර් ප්‍රමාණයට ප්‍රසන්ටේජ් එකක් විතර ඔබ රෙන්ට් එකෙන් ප්‍රසන්ටේජ් එකක් පවා ක්ලේම් කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ කරා ලොකු වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් ගන්න පුළුවන් ෆුල් ටයිම් වර්ක් ෆ්‍රොම් හෝම් කරන කට්ටියට. මේක මම දැකලා තියෙනවා මට අවස්ථා කීපයකදී. අපි මොකද ඒ වගේ මිස් වෙච්ච අවස්ථාවන් කීපයක් හඳුනාගෙන අපි ටැක්ස් රිටර්න් ඇමෙන්ඩ් කිරිපු අවස්ථාවල් කීපෙකුත් තිබුණා. ඒ හරහා උන්ට ලොකු වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකක් ගන්න පුළුවන්. එතකොට මම හිතනවා ගොඩක් වෙලාවට අනවශ්‍ය ක්ලේම් කිරීම් වලට යන්නේ නැතුව තමන්ගේ සිටුවේෂන් එක හරියට තේරුම් අරගෙන හොඳ ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එකක් අරගෙන තමන්ට මැක්සිමම් තමන්ගේ ජොබ් එකට රිලේටඩ් තමන්ට මැක්සිමම් යන්න පුළුවන් වර්ක් රිලේටඩ් ඩිඩක්ෂන් එකට ගිහිල්ලා තමන්ගේ ටැක්ස් රිෆන්ඩ් එක වැඩි කරගන්න එක තමයි සචින්ත මට දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක මේ වෙලාවේ.
1: ඇත්තට මං හිතේ අපි කාලයේ පැය භාගයක් තමයි වෙන් කරලා තිබ්බේ. ඉතින් කාලයේ පැය භාගය මං හිතන්නේ හිතා ගන්න බැරි වේගෙන් ගියා. මොකද ඇත්තටම මේ කරුණු කාරණා විශාලයි අපිට සාකච්ඡා කරන්න. විශේෂ අපි හිතන් හිටියා කැපිටල් ගේන් ටැක්ස් එක සාකච්ඡා කරන්න. ඒ වගේම ලබන වසර කොහොමද මේ අපි සැලසුම් කරන්න ඕන කියන සම්බන්ධව මම හිතන්නේ අපිට ඒකට නම් වෙනම වැඩසටහනක් කරන්න වෙයි. මේ තියෙන කරුණු කාරණා සාකච්ඡා කරන්න අපි හිතන්නේ ඒ සම්බන්ධව අපි සාකච්ඡා කරමු වෙනම. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ මොහොතේ මේ වැඩසටහන අහන් ඉන්න මේ ශ්‍රාවකයන්ට උවමනා වුණොත් ඔබව හමුවන්න ඔබගේ කිසි තව උපදෙස් අපි දැන් සාකච්ඡා කරේ බොහොම පොදු කාරණා ටිකක්. විශේෂයෙන්ම එක එක ඉන්ඩිවිජුවල් තමන්ගේ සර්කම්ස්ටන්සස් එක වෙනස් වෙන අවස්ථාවල් තුළදී ඒ වගේ ඔබගේ උපදෙස් ලබා ගන්න මේ සම්ම තව කරුණු ඔබගෙන් දැනගන්න ඕමනා කරලා ඔබ සම්බන්ධ කරගන්න. මොකද ඔබගේ මම හිතන ඔබ ළඟදී කාර්යාලයක් ටැක්ස් ඔෆිසක් ඕපන් කරා. ඉතින් ඒ සම්බන්ධ ලිපිනය සහ ඔබගේ සම්බන්ධ කරගන්න කෙනෙක් ඔබ සම්බන්ධ කරන්නේ කොහොමද සහ ඔබේ ආයතන සම්බන්ධ අපිට විස්තර කරලා අපි මෙම සාකච්ඡාව නවතත් කරමු. වෙනත් ආකාරයකට ඔබේ අවස්ථාව ඔබට සම්බන්ධ කරගන්න කොහොමද?
0: ඔව් සචින්ත, කවුරු හරි කෙනෙක්ට ඔහුගේ තියෙන පෞද්ගලික කරුණු කාරණා ගැන සාකච්ඡා කරලා ඔහුට ටැක්ස් ප්ලෑන් එකක් හදාගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඇත්තටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ දුරකථන අංකය මම හිතනවා ගොඩක් ජනප්‍රිය දුරකථන අංකයක් අපි ගාව තියෙන්නේ 1300 ටැක්ස් කට් කියලා. ඔබේ ෆෝන් එක අරගෙන ඩයල් කරොත් එහෙම අපේ ඔෆිස් එකට තමයි කෝල් එක එන්නේ.
1: 1300
0: ටැක්ස් කට්.
1: ටැක්ස් කට්.
0: ඔව්. ඉතින් මං හිතනවා ගොඩක් බිසි හොට්ලයින් එකක්. හැබැයි අපි ගොඩක් කාලවට පැය 24ක් ඇතුළත අපි ගැරන් කරනවා අපි හැම කෝල් එකටම ඇටෙන්ඩ් වෙනවා. ඒ වගේම සචින්ත ඔබ සඳහන් කරා වගේ අපි අලුත් අපේ සිටි ඔෆිස් එකට මූණා බොහොම ළඟදී නොම්බර 408 370 සෙන් කිල්ඩා රෝඩ් රෝයල් ඩොමේන් කෝපරේට් කියන බිල්ඩින් එකේ අපි ඉන්නවා. ඔබට ඕනම වෙලාවක ඇවිල්ලා අපි හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම අපි චැටැක්ස් ආයතනයේ තියෙන විශේෂත්වය තමයි සචින්ත අපේ ස්ටාෆ් එක 100% ඕස්ට්‍රේලියන් බේස් ලෝකල් ස්ටාෆ් එකක් අපි ගාව ඉන්නේ. එතකොට මේ ඉන්න හැම කෙනෙක්ටම ඕස්ට්‍රේලියාවේ ජීවිතය ගැන අත්දැකීම් තියෙනවා. ඉතින් කිසියම් කෙනෙක් එයාගේ ටැක්ස් එක කරගන්න අපි ගාවට ආවොත් මට මුණ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් මං ගාව අපි අපි අපේ ටීම් එකේ කවුරු හරි මෙම්බර් කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ටම ඔබේ ප්‍රශ්නය අවබෝධ කරගැනීමේ හැකියාව උපරිමයෙන්ම තියෙනවා. මොකද ඔවුන් මේ සමාජය තුළ ජීවත් වෙන ක්වොලිෆයිඩ් අකවුන්ටන්ට්ස්ලා. ඉතින් ඒ වගේ ටීම් එකක් අපි ගාව ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා ඕනම කෙනෙක්ට එන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි මූලික උපදේශන වලට අපි මුදල් අය කරන්නේ නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් ගොඩක් අපිට කතා කරනවා ඔවුන්ගේ තියෙන දෛනික ප්‍රශ්න, ඒ වගේම රැකියාවලින ප්‍රශ්න වලට අපි ඔවුන්ට පුළුවන් හැම විදියකින්ම අපි උපකාර කරනවා සජින්ත.
1: ඔව් ඇත්තට මම හිතන්නේ ස්වර්ණ FM වෙනුවෙන් 21 FM වෙනුවෙන් මමත් පැතුම් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී කාලය කැප කරන් මේ ස්ථානට ඇවිල්ලා මේ වර්ෂයේ ටැක්ස් සම්බන්ධ මේ පුළුල් දැනුවත් කිරීම කරන්න. ඒ වගේම බලාපොරොත්තු වන ඉදිරියේදීත් මේ හා සමාන වැඩසටහනකින් පැය භාගයක් උඩ වැඩි කාලයක් අරගෙන විශේෂයෙන්ම අපි දැන් ලබන අවුරුද්ද මේ කරපු දිලෝච් කරන දැන් කරන්නේ ලබන අවුරුද්ද අපි සැලසුම් කරගන්නේ කොහොමද? ඒ වගේම මේ පසුගිය අයවැයත් සමග ලබන අවුරුද්ද මොන වගේ වෙනස්කම් ඇති වේද කියන කාරණාවත් අපි පුළුල්ව සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් එම සාකච්ඡාවෙන් නැවත හමුන බලාපොරොත්තු වෙන ඔබට පැමිණීම සම්බන්ධ ස්තුති පළ කරමින් ආයුබෝවන් කියලා අදට සමුදෙනවා.
0: ආයුබෝවන් සචින්ත, බොහොම ස්තුතියි.

0: වෙලාවර 9යි විනාඩි 22යි. අද වැඩසටහන හරිම ප්‍රායෝගික වැඩසටහනක්, රසවත් වැඩසටහනක්. ඔබට ලබා ගන්නට පුළුවන් බොහෝ කාරණා පිළිබඳව ඔබට දැනුවත් කරන වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වෙලා තමයි මතක් කරේ 9:22 කියලා. මේ වෙලාවේ මහද්වීප 6කින් රටවල් 70කින් අපිත් එක්ක එකතු වෙන ආදරණීය අසන්නන් සියලුම දෙනා ඉතාමත්ම සෙනෙහසින් ආදරෙන් ගෞරවයෙන් ආයමත් අතාවක් පිළිගන්නවා. මැදිරිය මේනකොට තවත් සුවිශේෂී වැඩසටහනක් වෙනුවෙන් තමයි අපි මේ සූදානම් කරලා තිබෙන්නේ. අපිට හරි ආඩම්බරයක් මේ මොහොත. මැදිරියට ආරාධිත අමුත්තෙක් ඇවිල්ලා ඉන්නවා. හැබැයි අපිට නම් ඔහු ආරාධිත අමුත්තෙක් නොවේ. නිරන්තරයෙන් අපිත් එක්ක එකතු වෙලා වැඩසටහන පිළිබඳව කතා කරන පුද්ගලයෙක්, සහ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම වැඩදායි ලෙස තමන්ගේ දැනුම, තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය මේ සියල්ලම කැප කරන පුද්ගලයෙක්, මහාචාර්ය තිස්ස විජයරත්න මහත්මයා. ආයි බෝවන් ඔබතුමාට.
1: ආයි බෝවන් පැතුම්, බොහොම ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තට. කාර්ය බහුල වෙලාවක් වෙලක් තිබියදිත්,
0: කාර්ය බහුල වෙලා තිබුණාට මං විශ්වාස කරා මේ වැඩසටහනට අපි මූලිකත්වය ලබා දිය යුතුමයි අද දවසේදී කියලා. මුලින්ම ඔබට සුප්‍රාර්ථනා කරන්නට ඕනේ. අපිට ආරංචි වුණා ඔබගේ ජීවන ගමන් මගේ ඉතාමත්ම ලොකු කඩයිමක් පසු කරා, සහ ඔබට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තෙන් අතිවිශේෂ සම්මානයක් හමු වුණා කියලා පොඩක් ඒකන මතක් කරමුද?
1: එතුම් මේක මේ සම්මානයක් කියනටත් වැඩිය එක්තරා ආකාරයක හිසරදයක් කියලා කිව්වනම් වඩාත් යෝග්‍යයි. ඔස්ට්‍රේලියාවේ නවසීලන්තයේ විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කරන ප්‍රධාන ආයතනයේ විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් 1938 පටන් ගත්ත ආයතනයක් තියෙනවා, රාජකීය කායික විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියලා. මේ සංගමය තමයි ඔබ ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ හරි විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න යනකොට හෘද රෝග වේවා, දියවැඩියා රෝග සම්බන්ධයෙන් වේවා, එහෙම නැත්නම් කායික රෝග, එහෙම නැත්නම් මගේ වගේ ස්නායු රෝග, චර්ම රෝග, මේ කීනොකී මේ හැම ජාතියකම විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම, සහ ඒත් එක්කම මේ රජයන් දෙකේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා ප්‍රධාන උපදෙස් දෙන ආයතනයක් හැටියට ගන්න Royal Australian College of Physicians කියන එක, RACP කියන එක. ඒ කියන්නේ කායික රෝග පිළිබඳව රාජකීය වෛද්‍යවරුන්ගේ සංගමය. මේක සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ තමයි පාලනය වෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 3කට සැරයක් ඡන්දයක් තියෙනවා මේකට අධ්‍යක්ෂක මණ්ඩලයට දෙන්නෙක් පත් කරගන්නට. එයින් එක අධ්‍යක්ෂක තනතුරකට අවාසනාවකට වගේ මම මේ අවුරුද්දේ තේරිපත් වුණා. මම ඒක අවාසනාවට වගේ කියලා කිව්වේ අපේ ආයතනයේ එක්තරා ආකාරයක ක්‍රයිසිස් එක මේ වෙලාවේ තියෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා නිදා ගන්න තියෙන වැඩ වෙලාවත් සතියන්තේ හෝ වෙනත් පවුලේ සහ විනෝදාත්මක කටයුතු සඳහා වේදම් කරන්න තියෙන වෙලාවත් සෑහෙන දුරට කැප කරන්න වෙයි කියලා. ඇත්තටම දැනටමත් මම ඊයේ ලංකාවට ගිහිල්ලා ආව මගේ අම්මා සනීපින් ඉන්න නිසා මට අද විදුලි මේ විද්‍යුත් ඊමේල් විද්‍යුත් තැපැල් පණිවිඩයක් ඇවිල්ලා තිබුණා. බදාදා හවස පැය 6ක් විතර කාලයක් වෙන් කරන්න කියලා සාකච්ඡාවකට. ඊට පස්සේ බ්‍රහස්පතින්දා සිඩ්නි නුවර දවස පුරාම සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඉස්සර අවුරුදු කීපය ඇතුළත කොහොමද අපි මේ තියෙන ගැටළු වලින් මුදවගෙන යන්නේ කියලා. ඒක අතකට ගෞරවයක් ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානුවෙක් හැටියට. නමුත් ඒ ගෞරවය එන්නේ සෑහෙන බාරදුර වගකීමකුත් එක්ක.
0: ඒක තමයි මහාචාර්යතුමනි, මම ඔබතුමා මේ වැඩසටහනට පටන් ගන්නකොට මතක් කරේ ඔබේ කාලය, ශ්‍රමය, ධනය මේ සියල්ලම කැප කරමින් මුළු ලෝකවාසීන් වෙනුවෙන්ම මහත් වූ සේවාවක් කරන උතුම් මනුසත් පුද්ගලයෙක් කියන කාරණාව. අපි මේ මොළය සහ ස්නායු ගැන කතා කරන්න ඕනේ. මේ ක්ෂේත්‍රය අපේ සාමාන්‍ය ජන ජීවිතයෙන් බොහෝ වෙලාවට කතා නොකරනම ක්ෂේත්‍රයක් බවට පත් වෙලා තිබෙනවා. මානසික රෝග සහ මේ ස්නායු සම්බන්ධ රෝග වගේ දේවල් ගත්තහම ඒවා මේ සමාජයෙන් ටිකක් කොන් වෙලා තිබෙන, සමාජයේ කතා නොකරන, සමාජයේ වැඩිපුර අවධානයක් නොකරන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔබ මේ ශාස්ත්‍රයේ දැනට ලෝකේ ඉන්න ප්‍රවීණතමයක්. එතකොට මේ ශාස්ත්‍රයේ ලෝකේ ඉන්න ප්‍රවීණතමෙන් මම හිතන්නේ ඉතාමත් මතලොස්සෙන් කෙනෙක්. මේකේ තියෙන වැදගත්කම මොකක්ද?
1: පැතුම්, මේක අතිශයින්ම වැදගත් කාරණයක්. ඔබත් මාත් දෙන්නම සමාජ මාධ්‍යවල ඉතාමත්ම ක්‍රියාකාරී පුද්ගලයින්. අපි රිප්‍රසන්ට් කරන, එහෙම නැත්නම් අපි පිළිබිඹු කරන ශාස්ත්‍රවලට අදාළව. එතකොට අපි දෙන්නම දකිනවා කොච්චර අපේ හිතවත් පොදු මහජනතාව වැරදි විදිහට සාකච්ඡා සංවාදවල නිරත වෙනවද කොච්චර වැරදි විදිහට මම මේ බණින එකකට කියනව නෙවෙයි වැරදි විදිහට භාෂාව කියන්නේ ව්‍යාකරණ පැත්තෙන් නෙවෙයි නමුත් වැරදි විදිහට ඒවා නිර්වචනය කරගෙන රණ්ඩු සරුවල් වෙනවද කියන එක අපිට පේනවා ඒත් එක්කම අපි දන්නවා මේ වෙනකොට ලෝකේ පවතින්නේ ඉතාමත්ම කනගාටුදායක තත්වයක කියලා උදාහරණයක් හැටියට තියෙන බොහෝ දේශපාලනමය තත්වයන් එක ගත්තාම අපි දෙන්නම දන්නවා අපිට ඉදිරි අනාගතයේදී මුහුණ පාන්නට වෙන ආර්ථික ගැටලු සමාජමය ගැටලු දැනට වඩා බොහොමයක් වැඩි බව මේ ගැන අවධානයෙන් ඉන්න අයට පේනවා මම දකින හැටියට මේ හැම එකකටම හේතුව අපි අපේ මොළය එහෙම නැත්නම් අපේ මනස එක්ක තියෙන අපේ තියෙන සම්බන්ධතාවයේ තියෙන අඩුපාඩුකම උදාහරණයක් හැටියට මා දන්නා තරමට මිනිස්යා තමයි තමන්ගේ ජීවිතේ නැති කරගන්න එකම සත්ව කොටස මා දන්නා තරමට වෙනත් කිසිම සත්වයක හිතාමතා තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ නැහැ ඔබ නිකමට කල්පනා කරලා බලන්න අපි අමාරුවෙන් මිනිස් ජීවිතයක් ලබාගෙන අමාරුවෙන් තරුණ ජීවිතය ගත කරලා අමාරුවෙන් අපේ උපාධි ඒ වගේ කටයුතු කරගෙන ඊට පස්සේ අපි එක්තරා සංදිස්ථානයකට ආපුහම අසනීපයක් ඇතුව හෝ නැතුව හෝ අපේ ජීවිතේ එතනින් හමාර කරගන්න තරම් අපේ මොළයට අපිට පණිවිඩ ඇති කරන්න තරමට දරුණු අඳුරු තැනකට ගෙනියන්න පුළුවන් නම් මොළයේ සෞඛ්‍ය පිළිබඳව තියෙන අවධානය සහ ඒ ගැන හැඟීමක් නැතිකම ඒකෙනුත් පේනවා ඊට අමතරව මම අර කලින් සැරේත් කිව්වා වගේ දැනට ලෝක ජනගහනයෙන් 143කට ඒ කියන්නේ ඇත්තම කියනවනේ අපි හැම දෙන්නෙකුගෙම එක්කෙනෙකුට වගේ දැනුවත් හෝ නොදැනුවත්ව මොළයේ සෞඛ්‍යයට හානි කරන තත්වයක් පවතිනවා එවැනි තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවයක් තියෙනවා එහෙම තියෙනකොටත් මම ඔබට කියනවා අපිට අපේ මොළය ගැන ඔබට මොළයක් නැද්ද කියන වගේ කතාව අපි හැමෝම පොඩි කාලේ අපේ අම්මලා තාත්තලාගෙන් අහලා තිබුණාට මොළය කියලා අවයවයක් තියෙනවද මොළය හා සම්බන්ධ දේවල් ගැන අපි දැනුවත් විය යුතුද කියන එක ගැන ඇත්තටම ස්නා ඒ කියන්නේ මොළය ගැනම ඉගෙන ගත්ත විශේෂඥ වෛද්‍යවරුන්ට පවා එච්චර ලොකු හැඟීමක් තියෙන බවක් මම දැනටත් විශ්වාස කරන්නේ නැහැ හැබැයි අපි මේක ඔබ කලින් කිව්වා වගේ පහුගිය අවුරුදු 14 15 30 කරගෙන ආපු වැඩවල හැටියට තරමක් දුරට වෙනස් කරන්න අපිට පුළුවන් වෙලා තියෙන උදාහරණයක් හැටියට මා රිප්‍රසන්ට් කරන ප්‍රධාන ආයතනයක් තමයි ලෝක ස්නායු රෝග සංවිධානය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝක ස්නායු රෝග සංවිධානය කියලා කියන්නේ ලෝකයේ ස්නායු රෝග සංවිධාන ඔක්කොම එකතු කරලා හදලා තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ එහා සමාන්තර රජයේ නොවන ආයතනයක්. මේ ආයතනයේ ඉන්න අය එක්ක ගත්තාම එයාත් එක්ක එකතු වෙලා අපි ලෝක මුළු දිනය ගැන අවුරුදු 13ක් තිස්සේ එක එක මෙවැනි වැඩසටහන් වෙනත් පර්යේෂණ පත්‍රිකා රූපවාහිනී වැඩසටහන් සමාජ මාධ්‍ය හරහා ගොඩක් කතා කරලා අපිට පෙනෙන හැටියට ලෝක ජනගහනයෙන් බිලියනයකට වගේ කිට්ටු ප්‍රමාණයක්ගේ ගෙදරවල් වලට යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. එහෙම පුළුවන් වෙලා තිබුණත් අදටත් මට හම්බ වෙනවා මොළයේ සෞඛ්‍ය ගැන හරිහමං අවබෝධයක් නැති විශේෂඥ වෛද්‍යවරු උදාහරණයකට මා දන්න ජේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරු මාත්‍ය කියලා තියෙනවා මචං මටත් හරියටම මේ බ්‍රේන් හෙල්ත් කියන එක ගැන ලොකු අදහසක් තාම නැහැ මොකද මෙච්චර ඕගොල්ලෝ බ්‍රේන් හෙල්ත් එක ගැන කතා කරන්නේ කියලා බ්‍රේන් හෙල්ත් එක ගැන කතා කරන්න වෙලා තියෙන්නේ අපට මතක නැහැ අපේ පසුම්බියේ තියෙන මුදල් ප්‍රමාණය හම්බ කර ගැනීම සඳහා අපි ඒ කියන්නේ කවුන්ටිං වගේ ෆීල්ඩ් එකක් කරලා තිබුණත් එහෙම නැත්නම් නීති වගේ ෆීල්ඩ් එකක් කරලා තිබුණත් සංගීතය වගේ ශාස්ත්‍රයක් කරලා තිබුණත් මේ හැම එකම නිර්මාණය කරන්නේ ඒවා සංස්කරණය කරන්නේ ඒවා තමන්ගේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදිහට අරන් එන්නේ අපේ මොළේ කියන එක ගැන අපිට අදහසක් නැහැ ඒ නිසාම අපි අපේ මොළේ සෞඛ්‍ය ගැන දැනගන්න උනන්දුවක් ඇත්තෙත් නැහැ අපේ මොළේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න උනන්දුවක් ඇත්තෙත් නැහැ මම තව උදාහරණයක් කියන්නම්කෝ දැන් මගේ අම්මගේ වයස අවුරුදු 83යි මගේ අම්මට ඩිමෙන්ෂියා රෝගේ අවම මට්ටමින් දැන් අවුරුදු 6ක් 7ක් විතර තිස්සේ තියෙනවා ඔබට හිතා ගන්න පුළුවන් මම සාමාන්‍යයෙන් මාස 3කට සැරයක් ඉතාම දුෂ්කර පළාතක අම්ම හිටියත් අම්ම බලන්න යනවා අම්මත් එක්ක දවසක් හරි ගත කරන්න මම උත්සාහ කරනවා වෙනත් රටකට යන්න තිබ්බත් මට ඊජිප්තුවට යන්න තිබුණත් මම ලංකාවේ දවස් එකමාරක් විතර ගත කරලා කොළඹ ඉඳලා බණ්ඩාරවිල ගිහිල්ලා අම්මත් එක්ක තාත්තත් එක්ක පැය කීපයක් ගත කරලා එන එක මගේ සාමාන්‍ය පුරුද්දක් කොච්චර ඇඟට අමාරුණත් දැන් එහෙම තිබිලා තියෙද්දිත් අම්මා ටික ටික ටික ටික දුර්වල වෙගෙන එද්දී මීට මාසයකට විතර උඩදී අම්මට ටිකක් දරුණු ගණේ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවක් හැදුනා බෙල්ලේ. ඊට පස්සේ මම අම්මත් එක්ක එවෙලෙත් බදුල්ල මහරෝහලේ සතියක් විතර ඉඳලා මගේ එක්ක එවෙල හිතවත් වෙච්ච වෛද්‍යවරුනුත් හෙදියනුත් ඉතාම වචනෙන් කියන්න බැරි තරමට මට උදව් කරා ඒ වෙලාවේ. කරුණාවෙන් සලකලා උදව් කරලා කොහොම හරි මම ඊට පස්සේ අම්මව ගෙදර එක්කන් ඇවිල්ලා අම්මගේ නෑදෑය ඔක්කොමත් එකතු කරලා අපි නිකන් සාමාන්‍ය ඔය ඇබොරිජිනල් පවුලක් කරනවා වගේ අපේ පැතිවල එහෙමයි හැමෝම මාමල නැන්දලා අයියලා අක්කලා ඔක්කොම එකතු කරලා කෑමකුත් දීලා අර ඔජාය සින්දුව වගේ සින්දු ටිකක් අරහිමෙත් කියලා. ඊට පස්සේ මං අන්තිමේට ඔය පුංචිලාට ලොකු අම්මලාට ඔය නෑදෑකම් කියන නෑදෑකමක් තිබුණත් නැතත් මං කිව්වා ඉතුරු කාලය ඇතුළත අම්මත් එක්ක පුළුවන් තරම් කාලය ගත කරන්න එන්න ඇවිල්ලා යන්න කියලා. මම තාත්තටත් කිව්වා පුළුවන් තරම් හැමතිස්සෙම ශීතකරණේ කෑම තියලා තියන්න, මොකද අපේ අම්මා සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බොන්න දෙන කෙනෙක්. ඊට පස්සේ මම දැන් මේ ගිය සතියේ ආපහු ගිහිල්ලා ඔය කියන සති 3කට 4කට විතර පස්සේ මම කවදාවත් දැකපු නැති විදිහට අම්මගේ මොළයේ මතක ශක්තිය, සාමාන්‍ය ඇවිදින ස්වභාවය මේ සේරම සනීප වෙලා. ඒකට හේතුව අර මිනිස්සුත් එක්ක තියෙන සමාජ සම්බන්ධතා සහ ඒ තමන්ගේ අර තනියම ඉන්නවට වැඩිය මොළයට තියෙන ස්ටිමියුලේෂන් එක, එහෙම නැත්නම් ඒක වැඩ කරන එකේ හැකියාව අපි අර මිලාධික ඖෂධ දීලා කරාට වැඩිය තැනකට අම්ම ගෙනල්ලා තිනවා. ඒකෙන් අපිට පේනවා මොළයේ සෞඛ්‍ය පිළිබඳව ඇත්තටම මොළයේ සෞඛ්‍යයට කරදර කරන අදිරුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය, ශරීරයේ තරබාරු බව, උදරයේ පරිමාව, දුම්පානය නොකර සිටීම, පුළුවන් නම් මත්පැන් නොබීමින් එක, එහෙම නැත්නම් අඩු වශයෙන් පානය කිරීම, හොඳ එළවලු පළතුරු පාවිච්චි කිරීම, යහපත් කරුණාවෙන් සහ දයාවෙන් සලකන හොඳ මනුස්සයෙක් වෙන එක, මේවා කරපුවාම අර මානසික ආතතිය අඩු කරගන්න පුළුවන් හුඟක් දුරට. මේවා අපි දැනගෙන හිටියට ඊට ඒත් එක්කම යහපත් විදිහට සමාජ සම්බන්ධතා තියාගන්න එකත් හරි වැදගත් වෙනවා. ඒක මං අත්දැකීමෙන් දකපු එකක් මගේ අම්මා බලන්න ගියපු වෙලාවේ. ඒත් එක්කම ඊට සමාන්තරව ඔස්ට්‍රේලියාවේ මීට සති දෙකකට කලින් මම දන්න ඉතාමත්ම ප්‍රසිද්ධ රෝහලක ස්නායු රෝග ඒකකය හදන්න මුල් වෙච්ච, එතකොට ඔය මූවමන්ට් ඩිසෝඩර්ස් කියන ජාතියට ගොඩාක් උදව් කරපු විශ්‍රාමික මහාචාර්යවරයෙක් බලන්න ගියා. ඔහු මගේ අම්මට වඩා අවුරුදු 10ක් වයසින් අඩුයි. ඔහුට මේ මොළේ රෝගයක් තියෙනවා. මම ඔහුගේ නම කියන්න යන්නේ නැහැ. නමුත් මම ඔහුව බලන්න ගියපු වෙලාවේ මම දැක්ක ඔහු කොච්චර මොළේ සෞඛ්‍ය පැත්තෙන් පහළට ගිහිල්ලා තියෙනවද කියන එක. ඒකට එක හේතුවක් තමයි මා ඇරෙන්න මා දන්න හැටියට වෙනත් ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඔහු බලන්න යන්නේ නැහැ. ඒ කියන්නේ තරහකට නෙවෙයි, අපේම ශාස්ත්‍රයේ අපි වගේම වැඩ කරමින් හිටපු කෙනෙක් අපේම ශාස්ත්‍රයේ රෝගයක් හැදිලා එන්න එක ටිකක් බලන්න යන එක ටිකක් කන්ෆ්‍රන්ටිං. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. එතකොට මට මාවම පේනවා තව අවුරුදු කීපයකින් මේ වගේ තැනක ඉන්නවා කියන එක. ඒ නිසා තමයි හුඟක් මගේ මිත්‍රයෝ යන්නේ නැත්තේ. මම හරි හෝ වැරදි හෝ මම සාමාන්‍ය මාස 3කට සැරයක් මේ මහත්මයාව බලන්න යනවා. ඔහුත් මට කැමති. ඔහු මගේ ගුරුවරයෙක් නෙවෙයි. මම මේ කතන්දර දෙක කිව්වේ මොළයේ සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා හිටියත් ඒ අවශ්‍ය කරන සමාජ සම්බන්ධතා, මොළයේ ස්ටිමියුලේෂන් එකට අවශ්‍ය කරන දේවල් වෙන්නේ නැත්නම් සහ මොළයේ සෞඛ්‍ය කියන සංකල්පය ගැන තමන්ට අදහසක් තිබුණේ නැත්නම් මම හිතන හැටියට මේ හිටපු මහාචාර්යතුමාට ඒ ගැන එච්චර ලොකු අවධානයක් තිබුණේ නැහැ. මොකද ඒ පිළිබඳව නිර්වචනයක්වත් අපිට තිබුණේ නැහැ 2021ට ඉස්සෙල්ලා මම අර කිව්වා වගේ. අපි කරපු වැඩවල ප්‍රතිඵලයක් අපි විතරක් නෙවෙයි, අපිත් අපේ අනිත් විද්වත් හිතවතුනොත් එක්ක කරපු වැඩවල ප්‍රතිඵලයක් හැටියට තමයි 2021 ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හරහා මොළයේ සෞඛ්‍ය කියලා කියන්නේ මෙන්න මේකයි කියන නිර්වචනය අපිට කරන්නට පුළුවන් වුණේ. අනිත් කාරණේ තමයි ඔබ මේ කතාවට එද්දිම කිව්වා මොළයේ රෝග සහ මානසික රෝග කියන එක. මානසික රෝග කියන්නේ හුඟක් පොදු දේවල්. මටත් තදින් විෂාදයේ තිබිලා තියෙනවා. මගේ වයස අවුරුදු 19ක් විතර කාලේ මටත් ජීවිතේ නැති කරගත්තනම් හොඳයි කියලා හිතිලා තිබිලා වාසනාවකට ඒවා ක්‍රියාත්මක නොකර ඉන්න තරම් මගේ මොළේ ධනාත්මක පැත්තක් උද්දීපනය කරගන්න මට ඒ වෙලාවේ පුළුවන්කම වෙලා තිබුණා. ඒ තිබිච්ච නිසා අවුරුදු 19දී මේ ලෝකෙන් තුරන් වෙලා යනවට වැඩිය දැනෙන යමක් මේ වෙනකොටත් කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මීටත් වඩා තව මේ ලෝකයේ ඉස්සරහට ගෙනියන තැනකට ගෙනියලා එක්වර මහාචාර්යතුමා වගේ මොළේ දුර්වල වෙච්ච මට්ටමේ පුද්ගලයෙක් වෙලා හරි, එහෙම නැත්නම් එහෙම නොවී හරි ජීවිතේ අවසාන කාලය ගෙවන්නට හෝ අවසාන වෙන්නට පුළුවන්කම තියෙයි කියලා මං හිතනවා. කොහොමහරි මම මේ වටින් පිටින් ඇවිල්ලා දිග කතාව කියාගෙන ඇවිල්ලා කියන්න උත්සාහ කරන්නේ මානව සංහතිය හැටියට මොන දේශපාලන පක්ෂයක් අපි බලාගෙන හිටියත් මොන ජාති ප්‍රතිපත්ති අපේ තිබුණත් මොන ආගමක් ඇදහුවත් මොන විදිහේ පාටක් අපේ ඇඟේ තිබුණත් මොලේ සෞඛ්‍ය පිළිබඳව හරිහමං අවධානයක් ඇති කරගන්නේ නැතුව මානව සංහතියට පැවැත්මක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ. මේ නිසාම තමයි මේ 27 වෙනිදා මම ඔබට කලින් දුරකථනයෙන් කිව්වා වගේ අපි මෙල්බර්න් නගරයේ ටේලර්ස් ලේක් වල තියෙන ලේක් වියු බෝල් රූම් එකේ මම දන්න හැටියට ලෝකයේ පළවෙනි වතාවට මොලේ සෞඛ්‍ය පිළිබඳව ෆෙලෝෂිප් එකක් නිර්මාණය කරන්න රජේ රෝහලක සහ ඊට සමාන්තරව ලංකාවෙත් ඒ හා සම්බන්ධ මොලේ සෞඛ්‍ය පිළිබඳව ෆෙලෝෂිප් එකක් නිර්මාණය කරන්න ඔබට හිතා ගන්න පුළුවන් මෙහෙ මම ඒකට ඩොලර් 150,000ක් විතර වගේ හොයන්න ඕන නම් ලංකාවට ඒකට අවශ්‍ය වෙන්නේ ඩොලර් 10,000ක් විතර. මොකද තියෙන මේ ජීවන වියදමත් එක්ක ගත්තාම ජීවන වියදම නෙවෙයි ඒකට කියන හරි වචනේ මං හිතන්නේ මේ සාමාන්‍යයෙන් ජීවත් වෙන්න යන වියදම පුද්ගලයෙකුට මෙල්බර්න් නගරයේ වගේ තැනක වැඩි ලංකාවේ කොළඹ වගේ නගරයකට වැඩිය. ඉතින් ඒකට හේතුව අපි දැන් විශේෂඥ වෛද්‍යවරු හදනකොට දැන් අපි හැමෝටම ෂෙල්ෆ් ලයිෆ් එකක් තියෙනවනේ. මට හැමදාම මේ විදිහට වැඩ කරන්න බෑ. වැඩ කරන්න පුළුවන් වුණත් වැඩ කරන්න දෙනෙකුත් නෑ. ඉතින් ඒ නිසා අපි මෙතනින් අයින් වෙලා යන්න ඉස්සෙල්ලා ඊළඟ පරම්පරාව අපි හදලා තියලා යන්න ඕන. මම තරයේම විශ්වාස කරනවා දැන් ලෝකය සූදානම්. තෝරාගත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කොටසකට මොලේ සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවුරුද්දක විතර ෆෙලෝෂිප් පුහුණුවක් දීලා ඒගොල්ලෝ අපි මේ කරන වැඩවලටත් හොඳට නිරාවරණය කරලා එක්ස්පෝස් කරලා ඒගොල්ලන්ට අපි මේ පටන් ගත්ත වැඩේ ඉස්සරහට ගෙනියලා මානව සංහතියට අනිත් සත්තුනුත් ගහකොළත් සතා සීපාවනුත් බේරාගෙන චිරාත් කාලයක් පෘථිවි තලයේ ජීවත් වෙන්න මොන පක්ෂ මොන විදිහේ දේශපාලන කඳවුර හිටියක් පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව මම අර කිව්වා වගේ ලෝක මුළු දිනේ පිළිබඳ සහ ලෝක ඉරුවර දිනේ පිළිබඳ අවුරුදු ගානක් තිස්සේ වැඩ කරලා දැන් ලෝකය මම හිතනවා මොලේ සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පිළිගන්නට සූදානම් කියලා.
0: මහාචාර්යතුමනි, අපි මේ 27 වෙනිදා තිබෙන මේ සත්කාරය පිළිබඳව කතා කරන්නට මත්තෙන් මම කැමැති ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඔබත් මමත් දෙදෙනාම දැන් පිළිගන්නා වූ කාරණයක් තමයි මේ මුළු ලෝකයේම මේ මොලේ සම්බන්ධයෙන් සහ මේ ස්නායු රෝග සම්බන්ධයෙන් දරන අවධානය මදි කියන එක.
1: හරියටම හරි.
0: එතකොට දැන් අපි දන්නවා අපි වැඩ කරන ශාස්ත්‍රවල පිළිකා වගේ දේවල් වලට අතිතරම් පර්යේෂණ කරනවා. ඒවට අතිතරම් මුදල් හම්බෙනවා, අතිතරම් පර්යේෂකයෝ ඉන්නවා. මේ පිළිබඳව බොහෝ කායික රෝගවලට බොහෝ ලෙස මේ අවධානයක් යොමු කරන කාලයක්. නමුත් මේ මානසික රෝග පැත්තෙන් සහ මේ මොලේ සම්බන්ධ රෝග පැත්තෙන් කරන පර්යේෂණ අඩුයිද?
1: ඔව්, හුඟක්ම අඩුයි. සහ එකක් කරන්න අමාරුයි. දෙක, හුඟක් මේ මොලේ රෝග පිළිබඳව ආශ්‍රිත ගැටලු හුඟක් දෙනෙකුට එළියට පෙනෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට මම මේ වෙලාවේ ඉතාම දරුණු විදිහට හිසරදයෙන් පීඩා විඳිමින් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරුවාරදේ වගේ රෝගයක ඔය බ්‍රේන් ෆොග්, එහෙම නැත්නම් හරි හැටි ඔරියන්ටේෂන් එකක් නැතිකම, ඒ වගේ මොලේ ක්‍රියාකාරීත්වය 15%-20% විතර තියාගෙන මේ විදිහේ සාමූහික සාකච්ඡාවකට මට සහභාගී වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ කියන්නේ මොලේ කැපැසිටි එක හොඳයි නම්, ධාරිතාවය හොඳයි නම් අපිට හුඟක් දේවල් හංගලා ඉස්සරහට ඉදිරිපත් කරන්න පුළුවන්. මම සමහර වෙලාවට එහෙම කරලා තියෙනවා. ඒ කියන්නේ බැරි නොකරම බැරි අවස්ථාවල. උදාහරණයක් විදිහට මම හොඳටම දන්නවා මගේ මොලේ ක්‍රියාකාරීත්වය 28%-30% විතර වගේ තියෙන්නේ කියලා. මට ඉරුවාරදර රෝගෙන් පීඩා විඳින කෙනෙක් අවස්ථාවල. එතකොට මම සමහර වැඩවලට සහභාගී වුණාට මම බොහෝ දුරට උත්සාහ කරනවා රෝගින් නොබලා ඉන්න. මේ අවස්ථාවල පුළුවන්කමක් තියෙනවා නම් එහෙම බැලුවත් මම මගේ තරුණ වෛද්‍යවරයෙකුට වෛද්‍යවරයෙකුට මම කියනවා මම මේ වෙලාවේ මයිග්‍රේන් ඇටැක් එකක් මැද ඉන්න නිසා මම ඔබට බාර දෙනවා මම පිටිපස්සෙන් හිටියට මේ වැඩ ටික කරන්න කියලා. දැන් ඒක එකක්. ඒ කියන්නේ මොලේ තියෙන සමහර රෝග තත්ත්වයන් අපිට එළියට පෙනෙන්නේ නැහැ. සමහර රෝග එළියට පෙනෙනවා. උදාහරණයකට අංශභාග රෝගය, පාකින්සන්ගේ රෝගය, ඩිමෙන්ෂියා රෝගය, මේ වගේ එළියට පෙනෙනවානේ. ඒ කියන්නේ දැන් අපි ඕන කෙනෙකුට අපිට අපිවම අමතක වුණොත් හරි, එහෙම නැත්නම් අපිට අපි ආදරය කරන අය අමතක වුණොත් හරි, අපිට නිකන් කරකවල තේරේ වගේ වෙනවනේ. එතකොට කොහොමද අපි ජීවත් වෙන්නේ? එතකොට කොහොමද අපි එක එක සම්බන්ධතා තියාගන්නේ? එහෙම වෙනකොට මිනිස්සුන්ට තේරෙනවා. ඒ කියන්නේ තමන් ආදරය කරන කෙනෙකුට තමන් අඳුරගන්න බැරි තත්වයකට ආවොත්, කතා කරගන්න බැරි තත්වයකට ආවොත් එවැනි තත්වයන් අඳුරා ගන්නට පුළුවන්. නමුත් බොහෝ මොළය ආශ්‍රිත රෝග අඳුරගන්න හරි අමාරුයි. විශේෂයෙන්ම මානසික රෝග ගත්තා. මානසික සෞඛ්‍ය කියලා කියන්නේ මොළයේ සෞඛ්‍යයේම ඉතාමත්ම වැදගත් පැතිකඩක් සහ කොටසක්. මිනිස්සුන්ට මතක නැහැ මානසික රෝග සහ මොළයේ රෝග මේ මිනිස් මොළය කියන ඉන්ද්‍රියෙන් එන්නේ කියන එක මිනිස්සුන්ට මතක නැහැ. උදාහරණයකට අපි ඔබත් මමත් කියන සින්දු අහලා බලන්නකො. කවුරුත් සින්දු ලියලා නැහැනේ මොළයට. ඔක්කොම ලියලා තියෙන්නේ හදවතට. ඒ වුණාට හදවතේ නෙවෙයි මේවා නිර්මාණය වෙන්නේ. මේවා නිර්මාණය වෙන්නේ මොළේ. මොළයෙන් තමයි අපි යමක් දැකලා අපිට ආසාවක් හෝ ආදරයක් ඇති වෙන්නේ. මොළයෙන් තමයි අපිට දුක ඇති කරන්නේ, සතුට ඇති කරන්නේ, තරහ ඇති කරන්නේ මේ සේරම. එතකොට ඒක අනිත් කාරණේ. කියන්නේ අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කිසියම් හෝ හේතුවකට මොළය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ. මේක හරියට මම අර කලිනුත් කියනවා වගේ දැන් බෞද්ධ දර්ශනය හදාරන කෙනෙකුට ඇත්තටම අනිත් ආගම්වලත් මේ විදිහටම කිට්ටු දේවල් තියෙනවා. නමුත් මට වඩාත් කිට්ටු බෞද්ධ දර්ශනය නිසා මම ඒ ගැන කතා කරන්න කැමතියි. දැන් බෞද්ධ දර්ශනයේ සමහර දේවල් කියවනකොට සමහර වෙලාවට හිතෙනවා මට ජීවිතේ ඕනෑම ගැටලුවකට විසඳුම සමහර බෞද්ධ සාහිත්‍යයෙන් හෝ එහෙම නැත්නම් ඔය අටුවා ටීකා ග්‍රන්ථවල තියෙන ඒ වගේ හොයාගන්න පුළුවන් කියලා. උදාහරණකට අපි කරණීය මෙත්ත සූත්‍රය ගන්නකො. දැන් කරණීය මෙත්ත සූත්‍රයේ මට තේරෙන හැටියට ඉස්සෙල්ලා කියලා තියෙන්නේ තමන්ගේ හිතේ හැබෑ විදිහටම මිත්‍රත්වය සහ ලවින් කයින්ඩ්නස් කියන එක, එහෙම නැත්නම් මෛත්‍රිය කියන එක ඇතිකරන්න ඉස්සෙල්ලා අර කුඹුරක් හරියට සීසාලා ඊට පස්සේ ඒකට වතුර හදලා ගොයම් හිටවන්න හදනවා වගේ මේ මිනිස් මොළය කියන එක සකස් කරන විදිහ බුදුහාමුදුරෝ කාරණා 14කින් කියලා දීලා තියෙනවා. මෙන්න මෙහෙම කරන්න ඔය සක්කෝ ජූච සූජූච යනාදි වශයෙන්. මේක මං හිතන්නේ ඉන්ටර්නෙට් එකට ගියපුවාම හොඳ බණක් අහපුවම කෙනෙකුට හොයාගන්න ලේසි. එහෙම නැත්නම් ඔය ලාර්ජ් ලැංග්වේජ් මොඩල් එකට දාපුවම හොයාගන්නත් පුළුවන් මේ කාරණා 14 මොකද්ද කියලා. ඊට පස්සේ එක කාරණයක් කියනවා මෙන්න මේක විතරක් නොකර ඉන්න කියලා. ඔය ටික තමයි අර හිතේ මෛත්‍රිය ඇතිකරන්න ඉස්සෙල්ලා කරන්න ඕන වැඩ ටික. දැන් ඒ කරන්න එපා කියලා තියෙන කවුරු හරි ඇත්තටම නුවණැති කෙනෙක් ක්‍රිටිසයිස් කරයි කියලා හිතන එකක් තියෙනවනම් කරන්න එපා කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා කොහොමද මේ හිතේ දයාව ආදරය, ඒ කියන්නේ ලවින් කයින්ඩ්නස් කියන එක හදන්නේ කියලා. ඒ හදන්න කියලා තියෙන එක දරුවෙක් විතරක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවට ආදරය කරනවා කියලා. මේක කියවලා බලපුවම හිතෙනවා පැතුම් වෙන මේක කියන්න විදිහක් නැහැ. මොන භාෂාවෙන් බැලුවත් මං කියවලත් බලලා තියෙනවා. ලොකු සයිකයාට්‍රිස්ලා සයිකොලොජි ඇඩ්වයිසස්ලත් එක්කත් මං කතා කරලා තියෙනවා. මේට වඩා මේක කියන්න ක්‍රමයක් නැහැ. එහෙම කිව්වට ඕක උදේ හවස සියපාරක් කියන අපේ සමහර නෑදෑ අය, හිතවත් අය කීයෙන් කී දෙනෙක් ඕක දැනගෙනද කියන්නේ? ඒකනේ සමහරලාට කරණීය මෙත් සූත්‍රය කියන ගමන් අපිට කොච්චර බැනලා තියෙනවද අපේ ලොකු අය කන පැලෙන්ඩ දෙකක් දෙනවා මම මේ පිරිත් කියනවා කියලා තේරෙන්නේ නැද්ද කියලා. අරක ඇත්තටම තේරුම් අරගෙන තිබ්බනම් එහෙම කියන්නේ නැහැනේ. ඒ වගේ තමයි අපි මිනිස් මොළය ගැන ඉගෙන ගත්තත් අපි ඉගෙන ගන්නේ නිකන් මේ එක මේ මේසයක් ඩෙස්ක් එකක් එහෙම නැත්තම් පුටුවක් ගැන ඉගෙන ගන්නවා වගේ. ඒ ගැන හරි අවබෝධයක් නැතුව. ඒකයි මේවා අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. ඒකයි මම මේ කියන්නේ දැන් අපි විශේෂඥ වෛද්‍යවරු හදනකොට මොළයේ සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ පුහුණුවක් තියෙන විශේෂඥ වෛද්‍යවරුත් සැදීමේ අවශ්‍යතාවය දැන් ඇවිල්ලා තියෙනවා. ඒක අපිට දැනට දේශපාලනඥයන්ට කියලා මේක හරියට කරගන්න බැරි නිසා තමයි අපි මේ විදිහට උත්සාහ කරලා එකවර රටවල් දෙකක හදන්න උත්සාහ කරන්නේ. ඒකේ මූලික අඩිතාලම දාලා තියෙන මට සෑහෙන විශ්වාසයක් තියෙනවා අවුරුදු 4ක් 5ක් ඇතුළත අපි මේක කරනවා කියලා.
2: හොඳයි, අපි තවත් පුංචි කාරණාවක් ගැන කතා කරලා 27 වෙනිදා තියෙන වැඩේ ගැන කතා කරමු. මොකද ඔබතුමා ඉතාමත්ම අපූරු තැන්වලට අරගෙන එනවා ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න හිතන විදිහට. ඔස්ට්‍රේලියාව කියලා කියන්නේ අපි උපන් බිමෙන් සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න රටක්. මේක හරියට ගෙන්දගම් පොළොවක් අපිට. යාළු මිත්‍රයෝ ඉන්නවා නම් ඉතාමත් මතලොස්සයි ඉන්නේ. නෑද හිතමිතුරෝ නැති තරම්. අපිට ප්‍රශ්නයක් ආවම කතා කරගන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ මානසිකව වඳ විඳින ශ්‍රී ලාංකිකයන් බහුතරයක් ඉන්න රටක් බවට දේශයක් බවට පත් වෙලා තිබෙනවා. ලංකාවේ නම් එහෙම නෙමෙයි. යාළුවෙකුට කියන්න පුළුවන් මචං මට පොඩ්ඩක් අද අවුල් පොඩ්ඩක් යන්න එළියට අම්මේ මට අමාරුයි. නැන්ද මාමලා පිටිපස්ස ඉන්න ඕන කෙනෙක් ඉන්නවා ඕනම ප්‍රශ්නයකදී ඇවිල්ලා සනසන්න. හැබැයි මෙහෙ එහෙම එකක් නැහැ. අපි ගෙදරකට කොටු වුණාම ගේ ඇතුලේ අපි තනියම ඉන්නේ. අපිට වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. කොහොමද මේකට අපි
1: ඔර්ථලෙන්නේ? පැතුම් ආයෙත් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මේක අපි ඇත්තටම ලියලා තියෙන පරිශන කරලත් රජයටත් කියලා තියෙන කතාවක්. දැන් ඔය ඔස්ට්‍රේලියාවේ මිල් පදිංචි කාර්යයන්ට වගේම ඔය ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස අපි වර්ගීකරණය කරන්නේ විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට එහෙම cold groups හැටියට culturally and linguistically diverse groups හැටියට ඒ කියන්නේ සංස්කෘතිකමය වශයෙන් සහ භාෂාමය වශයෙන් වෙනත් විදිහේ කට්ටිය හැටියට ඒකෙන් අදහස් වෙන්නේ ඉංග්‍රීසි බෑ කියලා. දැන් මේ කණ්ඩායම් ඇත්තටම මොළේ රෝග නිසා පීඩා විඳින ප්‍රමාණය 4-5 ගුණයකින් වැඩි මේ රටේ මුල්පදිංචිකාරයන්ට වැඩි. මුල්පදිංචිකාරයන් කියලා කියන්නේ මේ සුදු අයට වැඩි මම මෙහිදී අදහස් කරන්නේ. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි ඔබ ඔය කිව්වේ. දෙවෙනි කාරණේ තමයි මේ අයට මේ තියෙන ක්‍රමය ක්‍රමවේදයන් ලේසියෙන් නැවිගේට් කරන්න බෑ. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි මම මේක තාම අපිට පරිශන කරලා පෙන්වන්න බැරි වුණාට මම මේක එලිපිට කියන කතන්දරයක්. මෙවැනි ශේස්ත්‍රයේ අයට උදාහරණයක් හිතලා අපි හිතමුකෝ ඔස්ට්‍රේලියාවේ මුල්පදිංචිකාරයන්ට කියලා. අපි දන්නවා මේ රජයේ කොච්චර සල්ලි දානවද ඒ අයගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙලා නැහෙනි. පුළුවන් වෙලා නැත්තේ අපිට හරි අමාරුයි මේ විදිහට තනි වෙච්ච කොටසකගේ ගැටලු निराකරණය කරන්න ඒ ශේස්ත්‍රයේ විද්වත් අය සහ ඒ ශේස්ත්‍රයේ සංගීතය කරන අය, එතකොට ජනමාධ්‍ය කරන අය, දේශපාලනය කරන අය මේ සමාජ ස්තරයේ ඉන්න හැම කට්ටියකම ඒ ශේස්ත්‍ර වලින් හදන කල් අපිට ඒ වාගේ ගැටලු निराකරණය කරන්න බෑ. මේක අපේ රටේ විතර මෙහෙ විතරක් නෙවෙයි. ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, නව ශ්‍රීලන්තය මේ හැම රටකම තියෙන ප්‍රශ්නයක්. එතකොට මොකද්ද මේකට තියෙන විසඳුම? එකක් තමයි දරුදරියන්ට හැම ශේස්ත්‍රයකම ඉස්සරහට ඇඬිඩ දෙන එක. මම ඉතාමත්ම සතුටටපත් වෙනවා මේ මහේෂ ගමගේල වගේ අය ඒ තමන් ඉගෙන ගන්න එකට අමතරව භාෂාවත් ඉගෙනගෙන සාහිත්‍යයත් ඉගෙනගෙන අලුතෙන් සංගීතයත් නිර්මාණය කරගෙන ඒවා ඉදිරියට ගෙනියන එක මගේ ළමයිත් මෙහෙ ඉපදිච්ච අය එහෙම ඒ විදිහට දෙක තුනක් කරන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. මොකද හැම අම්මා තාත්තා කෙනෙක්ම කලබලකාරී විදිහට ඉන්නේ. අපි හැමෝටම ලංකාවේ අයගෙත් ගැටලු තියෙනවා. ලංකාවේ ඉන්න අපිට බැන්නට අපි මේ පිටරටාවට පස්සේ ලංකාවේ අය ගැටලු විසඳන්න මොකද්ද මේ තියෙන අමාරුව කියලා කිව්වට අපි මෙහෙ අර විදේශගත කියලා කියනවනේ ගත විදේශවල වුණාට හිත තියෙන්නේ ලංකාවේ. ඉතින් එතකොට මේ හරි අමාරුයි. අනික අපි හුඟක් අය ඔබත් මමත් අපේ අනිත් හිතවත් අයත් අපි කොහේ හිටියත් මේ ලෝකේ නිකන් තනි ආයක් වගේ තැනක්නේ. අපි එක එක එනාට සම්බන්ධයි. සම්බන්ධ නිසා අපිට කතා නොකර ඒවට හවුල් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. ඒවා එහෙම කරන එක හොඳයි. එහෙම කරනකොට අර මොළයට තියෙන තනිකම දැනෙන්නේ නැහැ. ඒ නැති සමාජ සම්බන්ධතා හදාගෙන තියෙන මොළේ සෞඛ්‍ය අපිට මොළයට ගැටලුවක් තිබුණත් නැතත් මොකද අපි අපේ මොළය අපිට ඇක්සස් කරන්න පුළුවන් වෙන්න ඉපැයි. දේශපාලනය කරන්න හෝ සංගීතය කරන්න හෝ වෛද්‍ය විද්‍යාව ප්‍රැක්ටිස් කරන්න හෝ මුදල් හම්බ කරන්න හෝ ඕනෑම දෙයක් කරන්න මොළයේ තමන්ගේ මොළයට ඇක්සස් තියෙන්න ඕන හොඳට. එක දෙවෙනි කාරණේ තමයි තමන් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙන්නත් ඕන. ඒ තමන් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනකොට තමයි අනිත් අය එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගන්න ලේසි වෙන්නේ. මේක තමයි මං හිතන්නේ හැම ආගමකම වගේ කියන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒවම තමයි අපේ අය හැබැයි හුඟක් නොකරන්නේත්. ඒකටත් අර හේතුව මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර කරණීයමිත සූත්‍රය කියනවා වගේ තමයි. ඒ කියන්නේ අපිට නිකම් මොලේ තමුසෙට මොලේ නැද්ද ඔයාට මොලේ නැද්ද කියලා කියන්න පුළුවන් වුණාට මොලේ කියන්නේ ඇත්තටම මොකක්ද මේකේ සෞඛ්‍ය තත්ත්වය මේක කොහොමද මං රැක බලාගන්නේ කියන එක අපිට මතක තියෙන්නේ නැහෙනි. එහෙම මතක තිබ්බනම් අපි මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්න යන්නෙත් නැහැ. ඇත්තටම දැන් ඔබටයි මටයි වුණත් තරහගේ වෙලාවක බලන්නකො අපිනේ වැඩිපුර දැවෙන්නේ අනිත් අයටත් වැඩිය. ඒකයි මම අර ඉස්සෙල්ලා කිව්වේ තමන්ගේ මොළේ සෞඛ්‍ය ගැන ඉගෙන ගන්න හොඳ තැනක් තමයි තමන්ගේ මොළයත් එක්ක එහෙම නැත්නම් තමන්ගේ මනසත් එක්ක හොඳ අන්කන්ඩිෂනල් ආදරයක් සහ සම්බන්ධතාවයක් තියාගෙන ඉන්න එක. අපි ඔක්කොම මේ බුදුහාමුදුරුවෝ ජේසුස් වහන්සේ වගේ ඉතාම දක්ෂ මිනිස්සු නෙවෙයිනේ. ඒ නිසා අපි අතින් පොඩි පොඩි වැරදි වෙන්න පුළුවන්. අපිටත් වැරදි වෙන්න පුළුවන්. එහෙම වැරදි වුණත් අපිට පුළුවන් වෙන්න ඕන අපිටම හොඳ ධනාත්මක කතාවක් කරලා කමක් නැහැ ඔබට මේ සැරේ වැරදුනා ඒ වුණාට මම ඔබ බලා ගන්නම් කියලා අපිත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියාගෙන ඒත් එක්කම අපේ වටේ පිටේත් ඉන්න එකත් සම්බන්ධතාවයක් තියාගෙන ඉන්න එක ඔබත් ඇතුළු අනිත් අය ගොඩක් දේවල් සමාජයේ කරනවා. මෙල්බන් නගරයේ විශේෂයෙන්ම අපි දන්නවා හැම සත්‍යන්තයකම වගේ මොකක් හරි වැඩක් තියෙනවා. ඒවට සහභාගි වෙන එක හොඳයි. මම ඉන්ද්‍රජිත් එහෙමත් නිතරම කියන්නේ ඕගොල්ලෝ හරි ලොකු වැදගත් වැඩ කරන්නේ. මොකද ඒවා නිසා මිනිස්සුන්ට එකතු වෙන්න පුළුවන්. මිනිස්සුන්ට අර නැති වෙච්ච දේවල් ආපහු ඇති කරගන්න පුළුවන්. සමාජ මාධ්‍යවල උනත් ගොඩක් තරහ ගන්න නැතුව පොඩි පොඩි රණ්ඩු ගියත් එහෙම සම්බන්ධතා තියෙන එක ඇත්තටම මං හිතනවා මොළේ සෞඛ්‍යයටත් හොඳ යහපත් දේවල් කියලා විශේෂයෙන්ම රණ්ඩු නොවී ඉන්න පුළුවන් නම්.
2: හොඳයි මාචාර්යතුමනි, ඔබ අපිව අරගෙන ඉන්නේ 27 වෙනිදා තියෙන වැඩේ තිබෙන වැදගත්කම දැන් කතා කරන්න. අපි කතා කළා වගේම ඕස්ට්‍රේලියාවින් අපිටත් ලංකාවින් අපි ආදරණීයන්ටත් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන් දෙයක් තමයි මේ මානසික රෝග සහ මොළය සම්බන්ධ රෝග. ආණ්ඩු කරනකම් බලන් ඉන්න නැතුව තමන්ට පුළුවන් විදිහට වැඩේ පටන් ගන්නනේ ඔබතුමා ඇතුළු කණ්ඩායමේ සූදානම් වෙන්නේ. දැන් අපි මතක් කරමු ජූනි මාසේ 27 වෙනි සෙනසුරාදා මේ තියෙන සත්කාරය ගැන.
1: ඔව්. පැතුම් මං මෙච්චර වෙලා ගොඩක් වෙලා කතා කරාට මං මේ මොළේ සෞඛ්‍ය ගැන කිව්වේ අර මුළු ලෝකෙම තියෙන කැලෑවල තියෙන කොළ ටික සහ මගේ අතර කඩාගත්තු කොළ ටිකක් වගේ ඉතාම පොඩ්ඩක් තමයි මම මේ කිව්වේ. තව ගොඩක් දේවල් තියෙනවා අපිට මොළේ සෞඛ්‍ය ගැන කතා කරන්න. මං ඒ උදාහරණය ගත්තේ මේ මොළේ සෞඛ්‍ය පිළිබඳව කියන එක ඉගෙන ගැනීම සහ ඒ පිළිබඳ විශේෂඥ පුද්ගලයෙක් වෙන එක ලේසි පාසු වැඩක් නෙවෙයි කියන එක කියලා දෙන්න. එහෙම වෙලා තිබුණත් ලෝකේ කිසිම රටක එහෙම මොළේ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම ෆෙලෝෂිප් එකක් දීලා පුහුණු කරන තැනක් කොහෙවත් ඇත්තේ නැහැ. එහෙම නැතිකොට අපි කොච්චර දේශපාලන නායකයින් එක හිතවත් වුණත් ඒ සඳහා මුදල් වැය කරන්ඩ ප්‍රතිසම්පාදන ඉල්ලන්න කියලා කියන එක හරියන වැඩක් නෙවෙයි. ඒ නිසා තමයි අපි හිතුවේ ලෝකේ පළවෙනි වතාවට මා දන්න හැටියට ඔය මෙහේ ප්ලෙන්ටි වෙලා තියෙන සිංහ සමාජය, එතකොට අපි ගොඩක් එකතු වෙලා වැඩ කරන ඕස්ට්‍රේලියානු මයිග්‍රේන් පදනම කියන එක, ඒත් එක්කම මා වැඩ කරන වෙස්ටර්න් මහරෝහල, තවත් විශ්වවිද්‍යාල කීපයක්, ලාට්‍රොබ් විශ්වවිද්‍යාලය, RMIT එක, මෙල්බර්න් යුනිවර්සිටි එක, ඩීකින් යුනිවර්සිටි එක, මේ හැමේ ඒ වගේම ඉන්න අයටත් ආරාධනා කරලා දේශපාලන නායකයින්ටත් තරුණ වෛද්‍යවරුන්, වෛද්‍යවරයන්, වයසක අය, ඒත් එක්කම ඕස්ට්‍රේලියානු විද්‍යාපදනමේ සභාපතිතුමා මහාචාර්ය සෑම් බර්කෝවික් මහත්මයා, ඔහුටත් අපි ආරාධනා කරා. උත්සවය ආරාධනෙ පිළි අරගෙන එනවා. මේ විදිහට ශ්‍රී ලාංකික වෙච්ච සංගීත කණ්ඩායමක් වෙත් අල්ටිමේට් කියන සංගීත කණ්ඩායමටත් ආරාධනා කරලා පුරා පැය පහක මොළේ සෞඛ්‍ය ගැන පොඩි වෙලාවක් කතා කරලා, හැබැයි ඊට වඩා පැය හතරකට කිට්ටු කාලයක් මම බලාපොරොත්තු වෙන විදිහට මෙල්බර්න් වල දැකපු ජාති නැති ජාතියේ හොඳ විනෝදාත්මක හැන්දෑවක් දෙන එක තමයි අපේ බලාපොරොත්තු. හැබැයි මෙහි යටි අරමුණ මම අර කිව්වා වගේ අර ෆෙලෝෂිප් දෙක සඳහා මුදල් ප්‍රතිසම්පාදනය කරගන්න එක. මේකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. අපි තෝරගෙන තියෙන ටේලර්ස් රූම්, ලේක් වියු බෝල් රූම් කියන එකේ 150ක් විතර වාඩි කරවන්න පුළුවන්. මා වැඩ කරන රෝහලේ විතරක් ඉන්නවා හෙදියන්, හෙදවරුන් සහ වෛද්‍යවරුන් 10,000කට පමණ ප්‍රමාණයක්. මුළු වැඩ කරන කණ්ඩායම 14,500ක් විතර. එතකොට ඔය මේ ඊට ළඟපාත තියෙන අනිත් රෝහල්වල තවත් 4,500ක් විතර ඉන්නවා. මගේ අරමුණ, අපේ අරමුණ අවුරුදු කීපයක් යනකොට මේ බ්‍රේන් හෙල්ත් ගාල ඩිනර් ඩාන්ස් කියන එක ලොකු බ්‍රෑන්ඩ් එකක් කරලා විශේෂයෙන්ම තරුණ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරයන් වෙනම තරුණ හෙදියන් සහ හෙද මහත්වරුන්, ඒත් එක්කම අනිත් ඔය පැරාමෙඩිකල් අයත් එක්ක එකතු කරගෙන 500ක් විතර ගෙන්න ගත්තොත් මම හිතනවා අපිට ප්‍රධාන බැංකුවලට

0: එතකොට රථවාහන විකුණන ආයතනවලට හොඳට මේ වගේ වැඩකට උදව් කරන්න කියලා අපිට කියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ඔබේ අසන්නන්ට මෙල්බර්න් නුවරින් විශේෂයෙන්ම මම ආදරයෙන් සහ ගෞරවයෙන් ආරාධනා කරන්නේ පුළුවන් නම් මේකට පොඩි උදව්වක් කරලා ඇවිල්ලා අපිත් එක්ක මේ පැය හතර පැය පහ විනෝද වෙලා ඒත් එක්කම ඔබට දකින්න පුළුවන් හුඟක් මොලේ සෞඛ්‍ය පිළිබඳ ගොඩක් වැඩ කරපු කීප දෙනෙක් දකින්න පුළුවන්. ඒ වගේම තරුණ පරම්පරාවය දකින්නත් පුළුවන්. ඊට අමතරව අඩුම ගානේ පැය හතරක්වත් උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්න මම පොරොන්දු වෙනවා. මම හැමෝටම කියලා තියෙන්නේ ඔක්කොම ෆෝමැලිටීස් පළවෙනි විනාඩි 45 විතර වගේ ඇතුළත ඉවර කරන්න ඕන. එහෙම කරොත් මට හිතෙනවා ලංකාවෙත් මෙහෙත් මම අර කිව්වා වගේ මීට අවුරුදු 10කට 15කට විතර කලින් වෙන්න තිබිච්ච දෙයක් අපි මේ කරන්න හදන්නේ. බ්‍රේන් හෙල්ත් එහෙම නැත්නම් මොළේ සෞඛ්‍ය පිළිබඳව තරුණ විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ වෛද්‍යවරියෙකුට මෙහෙත් ලංකාවෙත් එකවර මේ විදිහේ පුහුණුවක් ලබා දීලා අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මේක කරන්න පුළුවන් කියලා මට තේරෙනවා. මම ඇත්තටම පෙරේදා ඊයේ මම ලංකාවෙන් ආවා. පෙරේදා අපි පළවෙනි වතාවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයත් කොළඹ මහරෝහලේ ස්නායු රෝග ඒකකයක හරියට මේ ස්නායු රෝගවල ලංකාවේ මක්කම වගේ තැනක් එතන 19 දෙනෙක්ගේ මොලේ සෞඛ්‍යයත් නියුරෝ ඩිජෙනරේටිව් ඩිසෝඩර්ස් ඒ කියන්නේ ඩිමෙන්ෂියා රෝගේ පාකින්සන්ස් රෝගේ වගේ කියන රෝග තත්ත්වයන් පිළිබඳව මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකක පළවෙනි අදියර අපි දියත් කරා 19 දෙනෙක්. ඉතින් 19 දෙනාම හිටියොත් මම හිතන හැටියට ලෝකේ පළවෙනි වතාවට පොඩි රටකින් අපි මෙහෙම වැඩක් පටන් ගන්න.
1: හොඳයි මහාචාර්යතුමනි, බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් අදත් වෙනදා වගේම කාල සීමාව අපිට හරස් වෙලා තියෙන රෑ 10 වෙන්නත් ඔන්න මෙන්න. අපි දවසක මේක ගැන කතා කරමු සහ මම ඔබතුමාට ආරාධනා කරනවා මේ වෙනුවෙන් වැඩසටහන් මාලාවක් අපි කරමු. මේක අපි හැමෝටම වැදගත් වෙන වැඩක් කියලා. ඉතින් 27 වෙනිදා තියෙන වැඩේට අපි ස්වර්ණ FM සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් එනවා එදාට. අපි ආරාධනා කරමු හැමෝටම එදාට ඇවිල්ලා එකතු වෙන්න කියලා. මාචාර්ය තිස්ස විජේරත්න මැතිතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි අද වැඩසටහනට අපිත් එක්ක එකතු වුණාට.
0: බොහොම ස්තුතියි පැතුම්. හැමෝටම සුබ රාත්‍රියක්, සුබ දවසක්, සුබ සතියක් වේවා. හැමෝගෙම මොලේ සෞඛ්‍ය වඩාත් ප්‍රවර්ධනය වේවා. මොලේ රෝගයක් තිබුණත් නැතත් සතුටින් නිරෝගීව ජීවත් වෙන්නට වාසනාව ශක්තිය දෑරි හැමෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිව සම්බන්ධ කරගත්තට.

සත්‍ය සමගින් නොබෙන් සමගිනයන්ටයි මේ සූදනම් වෙන්නේ. හරියටම ලබන සෞදාත් රෑ 8ට අපි එනවා ඔබව මුණගැහෙන්නට. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී සත්‍යයක්. ආයිබවන්, වාසනාවන්.